0: ලක්මිහිර FM 88.6 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සාර සංග්‍රහය ලක්මිහිර
1: ලක්මිහිර ගෙනෙන සාර සංග්‍රහය පවන මුදුලසින් සනාවට රන්සරින් විදවන යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබා යන්නට පවන

තවත් සීතල වැහිබර දවසක අපි ඔබ සමග එකතු වෙනවා ලක්මිහිරින් සුපුරුදු පරිදි මැදිරියේ සාලිය ගලප්පත්ති ජගද්දේ ඉදිරිසිංහ රොෂාන් මිහිඳුකුල සමග මම රංජිත් වීරසිංහ රැඳී සිටින්න පෞගේ සතිය පුරා ලංකාවේ සිදුවෙන ප්‍රවෘත්ති සහ වැදගත් සිදුවීම් මේ වගේම ඕස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති ගීත කීපයකුත් තව වැඩසටහන් කීපයකුත් අද දවසේ පෙළ ගැස්විලා තිනවා අපි සමග දිගටම රැඳී සිටින්න ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා අපිට අමතන්න දුරකථන අංකයක් තියෙනවා 0464-6-8-2-7-7 8-8-6 නැවතත් 0-4-6-8-2-7-7-8-8-6 ඒ අංකයට කතා කරන්න බෑ නමුත් ඔබට පුළුවන් කෙටි පණිවිඩයක් ඉන්න එවන්න ඒ ඒ කෙටි පණිවිඩය කොච්චර කෙටි වුණත් අපිව දිරිමත් කරනවා අපිත් සමග රැඳී සිටින්න මේ පුරා හෝරා දෙකම ඒ වගේම ඔබේ පණිවිඩය ඔබට ඕනෑම දෙයක් ගැන අපිට පණිවිඩය එවන්න පුළුවන් ඒ වගේම අපේ වැඩසටහන ගැන එහෙම නැත්නම් ඔබේ ප්‍රශ්න ගැන ඕනෑම දෙයක් අප සමග කතා කරන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙනවා අප සමග මේ පෑ දෙක ඔබ රැඳී සිටීවි කියලා

0: ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
2: නැවතත් ඔබට මතක් කරන්න කැමති අපේ අංකය 0746 8277 8866 ඔස්ට්‍රේලියාවෙත් වැස්ස මෙල්බර්න් වලත් වහිනවා ලංකාවෙත් වැස්ස දැන් තික්ටා සුලිකුණාටුව ඇවිල්ලා ගියා ඊට පස්සේ වගේම එක සැරේටම ධාරානිපාත වර්ෂාව ලංකාවේ බොහෝ ප්‍රදේශ උඩරට නුවර නුවරඑළිය නුවර ප්‍රදේශයට වෙලා තියෙනවා අපහු පාරවල් වැහිලා තියෙනවා ඉතින් මේක කණගාටුදායක තත්ත්වයක් සාලිය මේ වැස්ස
3: ඇත්තරම මේ ආසියාවේ විශේෂයෙන් ලංකාවේ ලෙබෙන්ගාල බොක්ක ආශ්‍රිතව තියෙන මේ ලංකාව කියන දූපත් රටේ දේශගුණයට පරිසර බලපෑමත් වටත් වඩා අපේ අප අවට ඉන්නේ බලවත් බලවත් රටවල තියෙන සංවර්ධිත හෝ සංවර්ධනයේ යයි කියාගන්න විවිධ ව්‍යාපෘති හරහා ඇතිවන මේ ගෝලීය වෙනස්කමුත් බලපාලා තියෙනවා කියන එක කවුරුත්ද කතා කරන දෙයක්. ඉතින් අපි අවසානයේ මේකේ විඳිතෙක් වෙලා ඉන්නවා. ඉතින් නමුත් ශ්‍රී ලංකාව කියන රාජ්‍යයට ආත්ම විශ්වාසයක් ආත්ම අභිමානයක් තියෙන ප්‍රෞඩ නායකයෝ සිටින රාජ්‍යයක්. ඉතින් ඒකට කිසියම් වූ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා රාජ්‍යයේ නායකයෝ විසින් ඉදිරියේදී ඇති කරාවි කියන පූර්ව උපකල්පනය මත අපි මේකට විරාමයක් දෙමු. එහෙම නේද රංජිත්?
2: ඔව්, දැන් වැස්සත් එක්ක දැන් අපි සාලිය හරි තැනකට ආවා. වැස්සට හේතු වලින් එකක් තමයි සාලිය මේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම. එහෙම නැත්නම් විශේෂයෙන්ම මහබලවතුන්ගේ ක්‍රියාකාරකම් නිසාවෙන් සිදුවන දේවල්, ඒවා එක රටකට නවතින්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට ඔස්ට්‍රේලියාවේ මේ ගල්ලංගුරු පිච්චුවාම ඔස්ට්‍රේලියාවට විතරක් නෙමෙයි ඒක බලපාන්නේ, ඒක ලෝකේ හැම රටටම බලපානවා. ඉතින් ඒ වගේ ලංකාවටත් මේ දවස්වල දැන් මේ පහුගිය අවුරුදු කීපේ පුරාවටම අනවශ්‍ය වෙලා අනවශ්‍ය සහ බලාපොරොත්තු රහිත වෙලාවල් වලට වැස්ස ඒ වගේම නියඟය ලැබෙනවා. ඉතින් ඒක එතකොට අපිට විග්‍රහ කරන්න පුළුවන් විද්‍යාවෙන් තමයි මේක විග්‍රහ කරන්න පුළුවන්. මොනෝහරි ක්‍රියාකාරකමක් නිසා තමයි වැස්ස වහින්නේ. නමුත් විද්‍යාවත් එක්ක අවිද්‍යාවත් එකට ගැළපිලා එනවා නිරන්තරයෙන්. අපි දන්න මේ බොහෝ විද්‍යාඥයන් විද්‍යාව පිළිබඳ පර්යේෂණ කරන අය, ඒ වගේම විද්‍යාව දොස්තරවරු ඉංජිනේරවරු මේ අයගේ මේ ෆේස්බුක් සටහන් වලට ගියාම මේ ෆේස්බුක් සටහන් වල නිතරම තියෙන කතාවක් තමයි දේවෝ වස්සතු කාලේන පීතෝ භවතු රාජා භවතු ධම්මිකෝ. මේක මතක් කරනවා දැන් මේ නිරන්තරයෙන්ම. දැන් ඊට පස්සේ යටින් තියෙනවා රජු ධර්මිෂ්ඨ නම් මේ නිසි කලට වැසි ලැබෙනවා කියලා ඒ වගේ නිකන් අමුතු කතාවක් කියාගෙන යනවා. දැන් මේ කාරණා දෙකක් මෙතන තියෙන්නේ. දැන් මේ වැස්ස කියන එකට හේතු අපි දැන් කලින් කතා කරා, ඒවා තමයි හේතු. එහෙම නැතුව මේ රටේ කරන මේ දේවල් නිසා මේ වැස්ස වලාහක දෙවියෝ කම්පා වෙලා මේ ලංකාවට පලිගන්නවා. එහෙම දෙයක්
3: ස්වභාව ධර්මයේ නඩුහාන දවසක් තියෙනවනේ. ස්වභාව ධර්මයේ නඩුහාන අහනවා දැන් රටේ හිටපු පාලකයන්ට. ඉතින් මේ පාලකයා අධර්මික නම්, පාලකයා අශිෂ්ට නම්, පාලකයා ඇත්තරම කියනවා අමානුෂික නම්, ඒක ස්වභාව ධර්මයා විසින් ඔහුට දැනුමක් දෙනවා. ඒක අපි දැක්ක ප්‍රභාකරන් අපේ ඇස්වලින් දැක්ක ප්‍රභාකරන්ට ඒ වගේ විවිධ නායකයන්ට වෙච්ච දේ. ඉතින් අද ඔබ දකින්නවා මේ ස්වභාව ධර්මයත් එක්ක අපි සන්තුලනය වෙනකොට අපිට තේරෙනවා මේක බ්ලැක් ඇන්ඩ් වයිට්, මේක කළුද සුදුද කියලා. අපි ඒක හරියට තේරුම් ගන්න අපි ජීවත් වුණොත් අපට තියෙන කරදර වැඩේ කියන එක මම නම් ස්වභාවයෙන්ම අත්දැකීමෙන්ම දකින මිනිහෙක්. ඉතින් ඔබ දන්නවා ශ්‍රී ලංකාව කියන අපරාධ රාජ්‍යය නිරන්තරයෙන්ම මිනී මරුවන්ගේ මංකොල්ලකාරයන්ගේ එහෙම නැත්නම් පාප් පිසාචරයන්ගේ නිජබිමක් කරපු පාලකයෝ ඔවුන් දැන් වන්දි ගෙවමින් සැටිනවා. නමුත් මම දකින්නේ වර්තමාන පාලනය අධාර්මිකයි අශිෂ්ටයි කියලා මම දකින්නේ නැහැ. ඔවුන් කිසියම් මොහ විදිහකට අපේ දකින ස්වභාවික සත්‍යත් එක්ක ධාර්මික විදිහටත් සත්‍ය ගරුක විදිහටත් රට පාලනය කරනවා. ඉතින් ඔය සිල්ලර කතා කිව්වට ඔබ දන්නවා කවුරුත් පහුගිය දවස්වල පොල් ගාව මිනිස්සුන්ට දැන් පොල් වදිනවා. ඉතින් ඒක ස්වභාවිකයි. මේක ස්වභාවික සත්‍යයක්. මේ ස්වභාවික සත්‍යත් එක්ක කාටවත් හැංගෙන්න බෑ. ස්වභාව ධර්මයක් ඔය හදව ස්වභාව ධර්මය දඬුවම් දෙනවම තමයි. නීතියෙන් බේරුණත් හදවතින් හැමදාම දඬුවම් දෙනවා තමන් වැරද්දක් කෙරුවොත්. ඉතින් ඒක අපි සත්‍යක් සුදක්සේ දැකලා තියෙනවා. ඒකනම් නෙවෙයි පැහැදිලිවම කවුරුත් කියන විදිහට මේ චීනේ විසින් ලෝකේ විශාලම ඩෑම් එක හදලා තියෙනවා. චීනේ ලෝකේ විශාලම ඩෑම් එක. ඒ ඩෑම් එකෙන් විශාල පරිසර සන්තුලිතභාවය වෙනස් වෙලා තියෙනවා කියලා කවුරුත් කතා වෙනවා. ඒ ගැන නමුත් කවුරුත් කටහරින්නේ නැහැ. මොකද චීනේ මහබලවතෙක් හින්දා ඔබ කවුරුත් දැක්ක කොත්මලේ වික්ටෝරියා අරපු කාලේ අපේ රටේ දේශගුණය වෙනස් වෙච්ච හැටි. ඉතින් ඔබ හිතන්න ලෝකේ විශාලම ඩෑම් එක තියෙන මේ අපිට බොහෝම නුදුරින් තියෙන ඩෑම් එකෙන් අපේ රටවල් වගේ මේ බෙංගාල බොක්කේ තියෙන රට විශේෂයෙන් බෙංගාල බොක්කේ තියෙන රටක් විදිහට මේ ලංකාවට තියෙන බලපෑම ඒක නිකන් විද්‍යාව ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය ස්වභාවික සත්‍යත් එක්ක ඒක අපිට තේරෙනවා. ඉතින් මේකට යථාර්ථයට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍යපාලකයෝ සූදානම්. මම ඒක දන්නවා. ඒකට ඉදිරියේදී ඔවුන් විවිධ ක්‍රියාමාර්ග ගනීවි. ඩෑම් කීපයක් ශ්‍රී ලංකාව නිර්මාණය කරන්න වෙනවා අනිවාර්යෙන්. ඒ ඩෑම් වලින් ඒ වතුර රඳව ගන්න විශාල විදිහටම ඔවුන්ට උත්සාහ කරන්න වෙනවා. ඉතින් ඒ තුලින් ගම් වතුර ඒ හදිසි නායම් වගේ දේවල් වළක්වා ගැනීම සඳහා ඔවුන් කිසියම් වූ විදිහකට කෙටිකල්න සහ දිගකාලීන ක්‍රියාමාර්ග ගනීවි කියන එක මම නම් විශ්වාස කරනවා.
2: ඔව් කොහොමත් දැන් කාරණා දෙකක් වැස්ස කියන එක පාලනය කරගන්න අමාරුයි. පහුගිය කාලේ අනුර කුමාර දිසානායක විරුද්ධ පක්ෂයේ ඉන්න කාලෙදී නිරන්තරයෙන්ම චෝදනා කරපු දෙයක් තියෙනවා මේ ගම් වතුර කියන එක රටේ ප්‍රශ්නයක්. වැස්ස නෙමෙයි ගම් වතුර කියන එක. ඒක පාලකයාගේ ප්‍රශ්නයක්. ඒක ඇත්තටම හරි කතාවක් එතන තියෙන්නේ. පාලකයන් ගම් වතුර පාලනය කරන්න දැනගන්න ඕන. ගම් වතුර පාලනය කරනවා කියන එක මේක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මේ පහුගිය කාලවර පුරාවටම මේ රටාව දැක්කහම වැස්සක් වහිනකොට කොහේද යට වෙන්නේ, මොකක් නිසාද යට වෙන්නේ, ඒවට හේතු හොයලා ඒක නවත්තන්න උත්සාහ කරන්නම ඕන. ඒ වගේම තමයි නායයම් පාලනය කරන්න බෑ, අමාරුයි. නමුත් නායයමින් වලින් සිද්ධ වෙන ජීවිත විනාශ මේක නවත්ත ගන්න පුළුවන්. ඒක ගැන සුදුසු විදියට විද්‍යාත්මකව විග්‍රහ කරන්න ඕනේ. මම නැවතත් මතක් කරන්න කාරණය තමයි අපි දන්නවා මේ අපි අතර විද්‍යාව බොහෝසෙයින්ම හොඳටම ඉගෙන ගත්ත අය ඉන්නවා. උන්ගේ පසුබිම්ම විද්‍යාව උන් කරන්නේ, උන් පරීක්ෂණ කරන්නේ විද්‍යාව හරහා. එහෙම අය මේ විදියට මේ වැස්ස ටිකක් වැඩි වෙනකොට ඒක පාලකයාගේ අධර්මිෂ්ඨකම කියලා ඉවර වෙලා ප්‍රකාශ කරනකොට මේ අපි කොහොමත් වැඩිපුර ලංකාවේ අවිද්‍යාව ප්‍රචලිත වෙලා තියෙන මේ වගේ වෙලාවක මිනිසුන්ගේ හිතට කුකුසක් ඇති වෙනවා. මේක කරන්න නරක දෙයක්. මොනම අවාසිදායක තත්වයකදී වුණත් තමන් ඉගෙනගත්ත විෂය බාල්දු කරන එක හොඳ ක්‍රියාවක් නෙමෙයි.
4: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත්

0: ඉතිං අසන්නේ මේ අපි ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න ගියොත් ශ්‍රී ලංකාවේ දේශපාලනය අද බහු විශාල විදිහට මේ සමාජගත කරන්න හදන දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා. මේ න්‍යාය පත්‍රයේ තමයි අනුර කුමාර දිසානායක නීතිඥ නඩුකාරීන්ගේ වයස වැඩි කරනවා චේතනාන්විතව. චේතනාන්විතව වැඩ කරනවා. එතකොට ඒකෙන් දේශපාලන පරිගණීම් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක. මෙන්න මේක තමයි අද සමාජගත කරන්න හදන දේශපාලන සටන් පාඨය. මේ සටන් පාඨය සමාජගත නොවිය යුතුයි. මේක නොවීමට වගබලාගත යුතුයි. නමුත් රජයේ පැත්තෙන් මේකට මහා ලොකු පිරිවැයක් දරනවා කියලා නම් පේන්නේ නැහැ. උදාහරණයකට අලි සබ්‍රිගේ ජුඩිෂියල් රිෆෝම් කමිටියේ සභාපති මේකේ අධිකරණ සේවා කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරලා වෙලා හිටියේ මගේ ක්ලාස්මේට් කෙනෙක් වෙන ප්‍රබෝධ රත්නවර්ධන. ඔහු ලංකාවින්නේ අග්‍රගන්නේ නීතිඥවරයෙක්. ඔහු මට කිව්වා, මචං, පුළුවන් නම් අපේ මේකේ මල්ලඟ තියෙන එක ඩොකියුමන්ට් එක අපි යෝජනා කරුවා අලිසබ්‍රිට නීති ශ්‍රේෂ්ඨාධිකරණ සහ සියලු විනිසුරුවන්ගේ වයස අවුරුදු 70 කරන්න කියලා. ඒක මගේ අස්සෙනින් මම අලිසබ්‍රිට ඇරියා කියලා. ඉතින් ඒක මම අපේ කවුද මේ අපේ වටගල මහත්තයර කතා කරලා කිව්වා. නමුත් වටගල මහත්තය අඩුම තරමින් මගේ හිතවත් ප්‍රබෝධ රත්නවර්ධනටවත් කෝල් එකක් දීලා තිබ්බේ නැහැ. ඒත් එක මොහු කිව්වා, මචං, නීතිඥ සංගමයේ ෆාවර්ෆුල් බලගතු ආයතනයක්, ඔවුන් ICC එක වගේ ලෝක නීතිඥ සංගමයක සම්බන්ධකම් තියෙනවා. මේක ඔවුන් සමාජගත කළොත් ලෝකේ තියෙන විවිධ නීතිඥ සංගම් වලට මේ ආණ්ඩුව කරන වැඩේ දේශපාලනිකයි කියලා ඒකින් ආණ්ඩුවට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. මේක නැති කරන්න ඕන. ඒක අලිසබ්‍රි ලස්සන්ට කෙරුවා. ශිරාණි බණ්ඩාරනායක අයින් කරනකොට ඒක ලස්සන්ට අලිසබ්‍රි කෙරුවා කියලා මිනිහා මට කිව්වා. එතකොට ඒක රජයේ පැත්තෙන් කිසියම් විදිහකට සුබදායක සටන් පාට, සුබදායක මතවාද, සුබදායක සාකච්ඡා සම්මන්ත්‍රණ සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපි කවුරුත් දන්නවා. නමුත් කෙසේ වෙතත් අපි අවංකවම කතා කළොත් මේක සිදුවිය යුතුම දෙයක්. මොකද ලෝක ජනගහනය, ඒජින් පොපිලේෂන් එක ලෝකෙ වැඩි. ලෝකෙ ඕනෑම රටක් අද තමන්ගේ රිටයර්මන්ට් ඒජ් එක, පෙන්ෂන් යෑමේ කාල සීමාව වැඩි කරනවා. ඒකෙදී දැන් මෙතනදී සියලුම නීති විනිසුරුවන්ගේ වයස තමයි වැඩි වෙන්නේ. එහෙම නැතුව සීජේගේ වයස නෙවෙයි, සියලුම කට්ටියගේ වයස වැඩි වෙන එක සාපේක්ෂයි. මොකද ශ්‍රී ලංකාවේ බුද්ධිමය පරපුර, ඒ කියන්නේ අත්දැකීම් සහිත පරපුර ශ්‍රී ලංකාවේ අඩුයි. ඒක නිසා ඒ සම්පත් වලින් ප්‍රයෝජන ගත යුතුයි. දේශපාලකයට අවුරුදු 80ක් රටපාලනය කරන්න පුළුවන් නම් රටේ තීන්දුව තීරණ ගන්නා වූ මිනිස්සු එතෙන්ට එන්න ඕන පැහැදිලිවම. මේ ඉතින් ඒක නිසා මේ මම පැහැදිලිවම කියන්නේ මේක මේ දේශපාලනික මේ සටන් පාඨය, මේ විපක්ෂය ගෙනියන මේ දේශපාලනික සටන් පාඨය නිෂ්ප්‍රභ විය යුතුයි. ඒක පරාජය කර යුතුයි. ඒකට පරාජය කරන්න රජයේ පැත්තෙන් විශාල පිරිවැයක් හෝ විශාල ශ්‍රම බලකායක් මුදා හැරියා නම් මං හිතන එක නිවැරදියි කියලා. කෙසේ වෙතත් අපි කොහොමත් ස්වභාවිකව කතා කළොත්, ඒක අපි දේශපාලනයක් නැතුව කතා කළොත් මේක පැහැදිලිවම මේ දේශපාලන සටන් පාඨයක්. මොකද මොවුන් දන්නවා වර්තමානයේ මේ කියන යාළුවම කිව්වා, මචං, තව අවුරුදු 5ක් යනකොට අපිට නඩු නෑ කියලා. මොකද ඕස්ට්‍රේලියාවේ වගේ මේ අපේ සූරසේන මහත්තයා නඩුකාරයෙන්ට නඩුවකට කාල සීමාවක් දීලා තියෙන එක මාස 3ක් හෝ මාස 4ක් මාස 6ක් වගේ කාල පරාසයක් ඇතුළත් නඩුව අහලා ඉවර කරන්න ඕනේ. ඒ වගේ දින නියම කිරීමක් සිද්ධ වෙනවා CJ ගේ. එහෙම නැත්නම් ඒ නඩුකාර තන මාරු කිරීමක් හෝ ඔහු වෙනත් පළාතකට මාරු කිරීමක් හරි විවිධ දෙයක් ඔහු කරනවා. ඔහුගේ එක බොහොම ක්‍රියාන්විත විදිහට වෙනවා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතුළු සියලුම මේ විනිසුරුවරුන් මේ CJ ගේ ඕඩ්‍රෙත් එක්ක බොහොම එකඟ විදිහට වැඩ කරනවා විත්තිය කාටවත් පේනවා. ඒ තුලින් විශාල බයක් ඇති වෙලා තියෙනවා. මේ මොකද ඩීල් දාන්න බෑ මින් ඉදිරියට අධිකරණය තුළ ඩීල් දාන්න බෑ. ඒ ඩීල් දාන්න බැරි නිසා මේ මෙච්චර කල් මේ අපරාධ රාජ්‍යයේ සියලුම අපරාධ ක්‍රියා පහුගේ කාලේ තිබ්බ ශ්‍රී ලංකාවේ අපරාධ රාජ්‍යයක් මේ අපරාධ ක්‍රියා එකින් එකට එළියට එනකොට මේ සියලුව මිනිසුන්ට ඉහළ දඬුවම් ලැබෙනවා කෙටි කාල සීමාවක් ඇතුළත ඒක නිසා ඒ බයට විශාල විදිහට මේක දේශපාලන සටන් පාඨයක් විදිහට විපක්ෂයේ අරන් රජයට මඩ ගහලා රජයේ අපහසුතාවට පත් කරලා රජයේ ආපස්සට හරවීමේ විශාල උත්සාහයක් තියෙනවා උත්සාහයක් තියෙනවා ඒක මං හිතන විදිහට මේක නිවරදි විය යුතුයි ඒක නිවරදි කළ යුතුයි ඒකට මං හිතනවා විශාල විදිහටම මැදිහත් විය යුතුයි බුද්ධිමත් මිනිස්සු මොකද ශ්‍රී ලංකාව කියන රාජ්‍යය අපි වෙනස් කළ යුතුයි ශ්‍රී ලංකාව කියන රාජ්‍යය ඔබ කවුරුත් දකිනවා අද වෙනකොට මේ අපරාධ මංකොල්ල කෑම් ඊළඟට සංවිධානාත්මක අපරාධ සංවිධානාත්මක මිනිමරුම් සංවිධානාත්මක මංකොල්ල කෑම් මේවා ඉස්සර සිදු වුණේ ඒ හුදකලා දේවල් හුදකලා මරුසිරා හොරගම් කරලා මොනහරි කෙරුවා ඒ වගේ හුදකලා දේවල් නමුත් මේක සිද්ධ වෙන්නේ රාජපාලනය තුලින් රාජපාලක සංවිධානාත්මක රටේ ජනතාවගේ දේපොළ රටේ ජනතාවගේ වස්තුව මංකොල්ල කනවා මේ මංකොල්ල කෑමට විරුද්ධව තමයි අනුර කුමාර දිසානායක රජය වර්තමානයේ මේකට සම්බන්ධ සියලුම රාජ්‍යයට සම්බන්ධ තක්කඩි අර අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන හිරබත් කරන්නේ. ඉතින් මේක දේශපාලන වශයෙන් දේශපාලන නෙවෙයි. ශ්‍රී ලංකාව කියන රාජ්‍යය පිරිසිදු රාජ්‍යයක් විය යුතුයි. ශ්‍රී ලංකාව කියන රාජ්‍යය දූෂණ වංචා මංකොල්ල කෑම් වලින් තොර ස්වාධීන නිර්වුල් රාජ්‍යයක් බවට පරිවර්තනය විය යුතුයි. මෙන්න මේක කරන්න තමයි අනුර කුමාර සේනාගේ මහන්සි වෙන්නේ. ඒකට අපි පුරවැසිය විදිහට සිවිල් පුරවැසිය විදිහට මොකද අපි දන්නවා අපේ පහුගේ කාලේ පළාත්වල විවිධ පාතාලේ කල්ලි තමයි පාලනය කරුවේ එක්කෝ දේශපාලක එක්කෝ පාතාලේ කල්ලි ඔය දෙන්නගේ එක්කෙනෙක් ඔවුන් තමයි විවිධ කප්පන් ඉල්ලනවා පිටරටින් මිනිහෙක් ආපහු ඒ මිනිහට ඉඳහසේ ගෙවල් වල ගිහිල්ලා ඉන්න බෑ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහුණු තරුණයෝ ගෙවල් වලට පයින්නවා විවිධ විදිහට මිනිසුන්ගේ සිවිල් ජීවිතය විනාශ කරලා තිබ්බේ ඒක දැන් කෙමෙන් මැකීගෙන යනකොට මේක වලක්වන්න ගන්නා වූ උපරිම උත්සාහය විපක්ෂය ගන්නවා මේකට තිතක් තිබිය යුතුමයි මේකට මං හිතන විදිහටම අපි ආරාධනා කරනවා මේ සිවිල් පුරවැසිය විදිහට අපි කාටත් මෙතනට ඇවිල්ලා මේකට මැදිහත් වෙලා මේ රජය රැකගෙන මේ රජයේ මේ සත්භාවයෙන් කරන ක්‍රියාන්විතය රැකගෙන මේ රජය ඉදිරියට අරන් යා යුතුම කියන තැනක මම ඉන්නවා
1: ඌ දැන් සාලි ඇත්තටම මේ වැදගත් කාරණා කීපයක්ම මතුණා විශේෂයෙන්ම දැන් විරුද්ධ පක්ෂයේ සියලුම දෙනා වගේ මතු කරන්න උත්සාහ කරනවා මේකෙන් යම්කිසි විදියක අයුතු බලපෑමක් සිද්ධ වෙනවා කියලා නඩු එහෙම නැත්නම් යුක්තිය පසඳලීම මේ ප්‍රකාශයම බැලූ බැල්මටම අධිකරණයට කරන අපහාසයක් විනිශ්චකාරවරුන් ඒ විදියට අල්ලස් දීලා ලබා ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් විහිළුවක්. එහෙම වෙන්න බෑ. විනිශ්චකාරවරුන් ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙන යනවා. හොඳම උදාහරණයක් විදියට අපිට නිරන්තරයෙන්ම මතක් වෙනවා ජයර් ජයවර්ධනගේ පෞද්ගලික නීතිඥයා විදියට හිටපු නෙවිල් සමරකෝන් ඔහු තමයි අග්‍ර විනිශ්චකාරවරයා හිටියේ. ඔහු පත් කරගන්නකොටම බොහෝ දෙනා කිව්වා මේ ජයර්ට ඕන විදියට නඩු විසඳාවි කියලා. නමුත් ඔහු අග්‍ර විනිශ්චකාරවරයා වුණාට පස්සේ ඔහු තනිකරම ස්වාධීන පුද්ගලයෙක් විදියට කටයුතු කරා. ඉතින් ඒ වගේ අතීතයේ උදාහරණ තියෙන රටක මිනිස්චකාරවරුන්ගේ වයස වැඩි විශ්‍රාම වයස වැඩිවීම කියන එක ඔවුන්ට දෙන අල්ලසක් කියලා එක තැනකට ගොනු කරන්න හදන එක තුළ තියෙන්නේ දේශපාලන කපටිකමක්. ඇත්ත වශයෙන්ම කතා විය යුතු මාතෘකාව තමයි මේ වයස වැඩි වුණාම අධිකරණයට සිදුවෙන බලපෑම මොකද්ද කියන එක. මේ බලපෑම ගැන කවුරුවත්ම හරියටම කතා කරන්නේ නැහැ. එතකොට මේ එක විනිශ්චකාරවරයෙකුගේ විතරක් නෙමෙයි හැම විනිශ්චකාරවරයෙකුගේම වයස වැඩි වෙනවා. කැන් විශ්‍රාම ගන්න වයස වැඩි වෙනවා. එතකොට එතනින් අධිකරණයට වෙන්න පුළුවන් බලපෑම තමයි අධිකරණය තුළ සිටින සක්‍රීය විනිශ්චකරුවන් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද අලුතින් බඳවා ගැනීම ඒ විදිහටම සිද්ධ වෙනවා. විශ්‍රාම ගන්න අය විශ්‍රාම යන්නේ නැහැ. එතකොට වැඩිපුර විනිශ්චකාරවරු ඉන්නවා කියන්නේ යුක්ති පසඳලීමට ඒකේ ධනාත්මක බලපෑමක් තමයි සිද්ධ වෙන්නේ. මේ ධනාත්මක බලපෑම යටපත් කරමින් මේ ඍණාත්මකව මේ අය කතා කරන්නේ මොවුන්ට තියෙනවා එක බීතිකාවක් මේ අග්‍ර විනිශ්චකාරවරයා පිළිබඳව. ඔවුන් ප්‍රාර්ථනය කරනවා මේ දැනට ඉන්න අග්‍රශ්‍ර විනිශ්චකාරවරයා ඉතා ඉක්මනින්ම විශ්‍රාමය ආ යුතුයි කියලා. මොකද ඔහු ඇත්තටම බලපෑම් කරන්නේ නඩු තීන්දුව නෙමෙයි නමුත් විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරලා තියෙනවා මහේස්ත්‍රාත්වරුන්ට බලපෑම් කරලා තියෙනවා ඔවුන් කරන අනීතික ක්‍රියා නිසා විශාල මහේස්ත්‍රාත්වරුන් ප්‍රමාණයකගේ වැඩතහනම් වෙලා තියෙනවා ඒ වගේ
0: 40කට ආසන්න ප්‍රමාණයක්
1: 40කට ආසන්න ප්‍රමාණයකගේ වැඩතහනම් වෙලා තියෙනවා ඉතින් මේ සිදුවීම් දාමය තුළ නීතිඥවරුනුත් යම්කිසි විදියකට තිගැස්මකට ලක් වෙලා ඉන්නවා මොකද ඔවුන්ට මේ අනීතිකව දේවල් කරගන්න තියෙන ඉඩකඩ අපි අධිකරණයේ පාරිශුද්ධ වෙන්න ඕන නමුත් මේ අනීතිකව කරන වැඩ කටයුතු නිසාවෙන් අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා රටක අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම තමයි නරකම දේ එතකොට තමයි මිනිස්සු තමන්ගේ අතට යුක්තිය පසන දීම අරගන්න හදන්නේ ඉතින් ඒක නොවෙන්න නම් ඇත්ත වශයෙන්ම මේ සිද්ධිය යුතු කාරණේ තමයි මිනිස්සුන් මේ පිළිබඳව සාකච්ඡා කරන එක මේ සාකච්ඡාවට ඕන කරන පසුබිම සාලිය කිව්වා වගේ රජයේ පාර්ශ්වෙනොත් විරුද්ධ පක්ෂයේ පාර්ශ්වෙනොත් නිවැරදිව ගොනු වෙලා නැහැ කාරණයක් මතක් කරන්න කැමතියි පහුගිය කාලයේ පුරාවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 22වතාවක් සංශෝධනය වෙලා තිනවා මේ 22වතාවෙන් 10වතාවක්ම සංශෝධනය වෙලා තින්නේ අධිකරණය පිළිබඳ කටයුතු සඳහා. ඒ කියන්නේ අධිකරණයේ එක එක කාරණා සඳහා තමයි සංශෝධනය ඇවිල්ලා තින්නේ. නමුත් මේ 10වතාවෙදිම කිසිම විදියකට මේ වගේ සාකච්ඡාවක් සිදු වුණේ නැහැ. මේ ප්‍රථම වතාවට තමයි අධිකරණය පිළිබඳ මේ වෙන සංශෝධනය ගැන මේ තරම් ඍණාත්මකව මිනිස්සු කතා කරන්නේ. මේ කතාව මේ ගමන් කරන දිශාව අනුව ඇත්තටම රටටයි ඒ අහපත සිද්ධ වෙන්නේ.
0: ඔව් ඔව් පැහැදිලිවම. ඉතින් රංජිත් අපි ඊළඟ වෙටසරන්ට යමු නේද?

0: ජාතියන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිල මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිල FM 88.6

0: කතාව පටන් ගත්තොත්.
1: ඔව් දැන් ඇත්තටම ඒක සංවේදී කතාවක් අම්මා කෙනෙක් තියා වැළුවාම තමන්ගේ දරුවා හිරගෙදර ඉන්නවා. හිරගෙදර නෙමෙයි ඇත්තටම රිමාන්ඩ් බාරේ ඉන්නේ. ඉතින් තමන්ගේ දරුවා රිමාන්ඩ් බාරේ ඉන්නවා. ඊට පස්සේ රිමාන්ඩ් එක ඇතුලේ නොසන්සුන්තාවයන් ඇති වෙනවා. එතකොට බයයි තමන්ගේ දරුවට මොන හරි දෙයක් වේවිද කියලා. ඉතින් දැන් කුඩු වලට අබ්බැහි වෙච්ච තරුණයෝ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන ඔවුන් හිරගෙවල් වලට යොමු කරලා තිනවා. රිමාන්ඩ් බාරේට ගත්තත් යොමු කරලා තිනවා. මෙතන ප්‍රශ්න කීපයක්ම තියෙනවා. දැන් මේ අම්මාගේ පැත්තෙන් බැලුවාම ඒක හරිම සානුකම්පික අවස්ථාවක්. හැබැයි ඒ වෙනුවෙන් ඔහු ඇය චෝදනා කරන්නේ රජයට. ඉතින් එහෙම තමයි අම්මලා සමහරලාට කොහේ හරි කවුරු හරි වැරද්දක් හොයාගන්න බලනවා. නමුත් තමන්ගේ දරුවා හැම අම්ම කෙනෙක්ම වුණා තමන්ගේ දරුවා වැරද්දකට යොමු වෙන්නේ ඉස්සර වෙලා ඒ පිළිබඳ මූලික කාරණා ගෙදර දොරේම ඔහු හැසිරෙන විදිය අනුව වටපිටාවේ ප්‍රකට කරනවා, පේනවා මේ ළමයා වෙනස් වැරදි පාරක යනවා කියලා. එහෙම වෙලාවේදී ඔය විදියට කම්පා වුණා නම් ඊට පස්සේ කම්පා වෙන්න තියෙන එක තමයි එක පැත්තක්. ඒ ප්‍රශ්නේ තියෙන එක පැත්තක් තමයි දෙමව්පියෝ තමන්ගේ දරුවන් ගැන, විශේෂයෙන්ම දරුවන්ගේ කුඩා වෙනස් වීම ගැන අවධානයෙන් ඉන්න ඕනේ. එහෙම නැතුව වැරදි කරන හැම වැරද්දක්ම හරි කියලා වැරදිවලට දරුවන්ට අනුබල දුන්නට පස්සේ සල්ලි ඉල්ලනකොට සල්ලි දීලා ඒවට මොනවා කරයිද කියලා බලන්නෙත් නැතුව හිටියාම අවසානයේදී ඉතින් ඔය වගේ මේ ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයකට තමයි පත්වෙන්න වෙන්නේ. ඕකේ අනිත් පැත්ත තමයි මේ මත්ද්‍රව්‍ය වලට හැබැයි වෙච්ච පුජ්‍යලයන් සාමාන්‍ය සිරකරුවන් ඉන්න සිරගෙවල් වලට යොමු කරනවද? එහෙම නැත්නම් ඔවුන් ඊට වඩා පුළුල්ලු පුනරුත්ථාපන වැඩ පිළිවෙලකට යොමු කරන්න වද කියන එක ඇත්තටම සිදුවේ යුත්තේ ඔවුන් අනිත් සිරකරුවන් සමග එකට මුසු කරන්නේ නැතුව වෙනම වූ වැඩ පිළිවෙලකට යොමු කරන්න ඕන. ඉතින් මෙතන ගැටලු කීපයක්ම තියෙනවා. සාලිය කොහොමද?
0: ඇත්තටම මෙහෙමයි. ඒ අම්මගේ පැත්තෙන් ගත්තාම අම්මෙකුට ඇතිවෙන මානුෂික කම්පනයත් සහ අම්මගේ සමාජ අධ්‍යාපන රටාවත් එක තමයි ඒ අම්මා කතා කරන්නේ. මේකෙදී අර අපි කවුරුත් කිව්වා වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රට තුළ සිද්ධ විය යුතුයි කියන බුද්ධිමය සංවාදයේ මේ අම්මයි කතාවත් එක්ක ගොඩනැගෙනවා. ඊළඟට දෙක, අද වර්තමාන රජයේ සුභවාදී ක්‍රියා තීරණයක් කරන් තියෙනවා. ඒ තීරණය තමයි මද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් සිරගත නොකර කෙලින්ම පුනරුත්ථාපන කඳවුර වලට යොමු කරන්න. ඒ කියන්නේ මද්‍රව්‍ය ගන්නේ දරුවෝ ඒ දරුවාගේ තරාතිරම වටාපිටාව බලලා ඒ දරුවෝ ක්ලැසිෆයි කරලා ඒ දරුවා ඇත්තරම මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච දරුවෙද්ද, එහෙම නැත්නම් ව්‍යාපාර සඳහා කරන දරුවෙද්ද කින්දමන්ද කියලා එතකොට ඒක තෝයාගන්න පුළුවන් ස්වභාවික සත්‍යයත් එක්ක ඒ දරුවා කඳුරුවලට යොමු කරනවා. ඊළඟට තුන්වෙනි කාරණේ, ශ්‍රී ලංකා රජයේ අලුතෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීමක් කරන අලුතෙන් බන්ධනාගාර දෙකක් හෝ තුනක් අලුතෙන් සේවයට ගන්න නුදුරු අනාගතයේම තීරණය කරලා තියෙනවා. ඒක ඇත්තටම සුභවාදී දෙයක්, ඇත්තටම මානුෂික පියවරක්, ඇත්තටම ඒ කළ යුතු දෙයක්. මොකද හිරකාරයෝ එක සෙල්ලෙක්ක හිරකාරයෝ 11ක් විතර දානවා. එතකොට හිරකාරයන්ට ඒක හොඳයි. ඊට අමතරව එළිය බුදින හිරකාරයෝට එක්කෙනෙක් එක පැත්තකට බුදිනකොට අනිත් එක්කන එයාගේ මූණට කකුල දාලා බුදියන්න ඕනේ. එහෙම සිරකාරයෝ එක හැඩයකට බුරියන්න පුරගන. මොකද ඒ මනුෂ්‍යත්වයේ නාමයෙන් ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ දියුණු බුද්ධිමත් රාජ්‍යයක්. මේ රාජ්‍ය නායකයෝ සිරකාරයෝද මනුෂ්‍යෝ කියන සරන් පාටේ බිත්තුල ලීමෙන් එළියට ගිහිල්ලා ඔවුන්ටත් ඒ සිරගේ ඇතුලේ අවම පහසුකම් සහිත ජීවිතයකට ඔවුන් යොමු කරන එක රජයක යුතුකමක් සහ වගකීමක්. ඒක ඉෂ්ට කළ යුතුයි. තුන, අද සිරගෙවල් එහෙම් පිටින් අපරාධ ඒත් එක්ක මද්‍රව්‍ය ව්‍යාප්ත කරන ආයතන බවට පරිවර්තනය වෙලා තියෙනවා. සිරගෙවල් කියන්නේ පුණුත්රාවන කඳවුරු කියලා තමයි අපි පුංචි කාලේ ඇහුවේ. හිරගෙදර ගිහිල්ලා ආපෝ මන්න අර කොල්ල හැදිලා කියලා අපි පුංචි කාලේ චූටි කාලේ අපි අහපු දෙයක්. අද ඒක නෙවෙයි. හිරගේ ඇතුලේ ජීවිතේ මාස 3ක් හෝ මාස 6ක් හෝ ඉන්න පුද්ගලයා ජීවිතේ ගෙවන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමක්. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විවිධ සමලිංග ක්‍රියා වලට ඇබ්බැහිවීමක්. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අසම්මත අශික්ෂිත ජීවිතයකට හුරු වීමක් මෙන්න මේ වගේ විවිධාකාර දේවල් වලට හුරු වෙලා එළියට ආවන් පස්සේ මේ මිනිහා අමන මජඩේක් අමන මදාවියෙක් අමන අපරාධකාරයෙක් බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේක නවත්තන්න රජයේ වැඩපිළිවෙලක් තීරිය යුතුමයි. සිරකාරයෝ සිරගෙවල් වර්ගීකරණයට ලක් කළ යුතුයි, වාට්ටු වර්ගීකරණයට ලක් කළ යුතුයි. වාට්ටුවල දැන් ඇත්තටම බන්දරගල් නිලධාරීන්ට පවා අසරණයි. මොකද එන සෙනග කොහෙ රඳවන්නද? බන්දනගාරවලට පටවනවා සීමා මායිම් නැතුව. එතකොට ඒ රජයන් කිසිම විදිහකට බන්දනාගාර පහුගේ රජයන් කිසිම විදිහකට බන්දනාගාර රෝහල් සම්බන්ධයෙන් පාසල් සම්බන්ධයෙන් කිසිම සුබදායක ක්‍රියාමාර්ග අරන් තිබ්බේ නැහැ. ඔවුන් ඒවා නිකන් තියා හැටියේ නාමික ආයතන විදිහට පමණයි. නමුත් අද ඒ ආයතන සජීවී රටේ ආර්ථිකයට එකතු වෙන, රටේ ආර්ථිකයට දායක වෙන, රටේ ආර්ථිකය පුනර්ජීවනය කරන ආයතන බවට හඳුනගෙන ඒ ආයතන වලට ප්‍රයොරිටි දීලා ඒ ආයතන දියුණු කිරීමේ කටයුත්තක වර්තමාන රජය නිරත වෙනවා. නමුත් අවසරකට කියන්න ඕන මං සාමාන්‍ය මගේ පුද්ගලික මතවාදයක් තමයි මේ අධිකරණ ඇමතිවරයාගේ අලසකම. අධිකරණ ඇමතිවරයා වෙලා දැන් අවුරුදු දෙකක් අද වෙනකොට එක හිර ගෙදරකට එතුමා විසිට් කරලා නැහැ. එතුමා ගිහිල්ලා නැහැ. එතුමා ඒක හරිම ලැජ්ජාසහගත වචනයක් ඒක කතා කළ යුතුමයි. ඔහු මෙහෙමයි, මිනිස්සු කියන්නේ අනුරගේ ආණ්ඩුවේ ඉන්න මිනිස්සු කුමන කැපකිරීම පරිත්‍යාග කළත් මෙල්බන් වල තේ වගේ මිනිස්සු ඉන්නවා. කළත් ඔවුන් අධෛර්යමත් අදක්ෂ එහෙම නැත්තම් අපේ සිංහල වචනයෙන් ගත්තොත් අපතේ උනන් ඔවුන් අයින් කරලා දක්ෂ මිනිස්සු දැමිය යුතුයි. ඒක ඒක ඒක කළ යුතුයි. මොකද අධිකරණ ඇමතිවරයා හොඳ මහත්තෙක් ඇත්තරම විශාල සේවයක් කරුවා. විශාල මේකක් කළා NPP රජයේ බලයට ගන්න. මොකද ඔහුට තිබ්බේ පාරම්පරික පවුල් ශක්තියේ සියලුම දේ භාවිත කළා NPP එක බලයට ගන්න. නමුත් ඔහු අසාර්ථක පුද්ගලයෙක් විදියට අධිකරණයේ සහ ඔය ශේස්ත්‍ර වලින් ඇහෙන කතා වලින් අපිට තේරෙනවා. ඉතින් එතුමා නිවර්ද විය යුතුයි, ඔහුගේ අමාත්‍යාංශයේ මාරු විය යුතුයි කියන තැනක අපි ඉන්නවා. මේක මගේ පුද්ගලික අදහසක්. නමුත් මේ වර්තමාන රජයේ මෙන්න මේ වගේ සුබවාදී ක්‍රියාමාර්ග, සුබවාදී පිළිවෙත් අනුගමනය කරලා තියෙනවා. ඉදිරියේදී මේවන් දේවල් සිදු නොවන්න කියන එක තමයි මගේ මතවාදය.
1: ඔව්, ඇත්තටම දැන් අධිකරණ ඇමතිවරයා ඇත්තම ඔහු ඉතාම ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්. ඒක නිසාවෙන්ම ඔහු නිරන්තරයෙන්ම මේ අධිකරණ ක්‍රියාවලිය නීතිඥයෙක් පැත්තෙන් තමයි බලන්නේ. එතකොට නීතිඥයෝ හිරගෙදර යන එක ගැන, ඒව ගැන ඔවුන්ට තියන්නේ වෙන හැඟීමක් තියන්නේ. එතන තියෙනවා පොඩි නෙමේ විශාල ගැටලුවක් තියෙනවා. හිරගෙවල් වල සෙනග වැඩි කියන එක හිරගෙවල් වල කැළඹීම් ඇති වෙනකන් ඉඳලා දැනගන්න ඕන දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි මහේස්ත්‍රාත්වරුන්ටත් වගකීමක් තියෙනවා, නීතිඥවරුන්ටත් වගකීමක් තියෙනවා. මේ හිරගෙවල් වල ඉන්න සෙනග බලලා, ඒ ප්‍රමාණයන් බලලා සමහර දේවල් වලට දඬුවම් නියම කිරීමේදී අප දෙන්න පුළුවන් වැරද්දකට අප නොදී හිරගෙදරට යවන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මම අදත් ප්‍රවෘත්ති එක දැක්කා. ඒක ඉතාමම සානුකම්පික අවස්ථාවක්. හිරගෙදරට ඔහු උසාවියට යනවා. උසාවියේ ඉන්නකොට ඔහුගේ දුරකථනය නාද වෙච්ච නිසාවෙන් උසාවිය ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳිදී පසුගිය කැළඹීම් වලදී ඔහු මිය යනවා. උසාවියේදී දුරකථනය නාද වීමම තමයි කරපු එකම වැරද්ද. ඒ වැරද්දට ජීවිතෙන් වන්දි ගෙවන්න සිදු වුණා. ඉතින් මේ වගේ දේවල් වලදී අර අධිකරණය මිට වඩා සානුකම්පිකව මිනිසුන් දිහා බලන්න ඕන. ඒක අවශ්‍යයි. දඩ ගෙවා ගන්න බැරුව, ඉතා කුඩා දඩ මුදලක් ගෙවා ගන්න බැරි අය රිමාන්ඩ් රිමාන්ඩ් එකට ඇරියහම රජය ඊට වඩා විශාල මුදලක් ඔවුන් වෙනුවෙන් වියදම් කරනවා. ඊට වඩා හොඳයි ඒ දඩය කවුරු හරි ගෙවලා ඒ ගෙවපු මුදල අපහු ලබා ගන්න ඔහුගේ සේවය ඔහුට මොනවා හරි වෙන අනිවාර්ය වැඩක් කරන්න රජයෙන් නියම කරපු වැඩ කටයුත්තකට පුණ්‍යායතනයකට ගිහිල්ලා වැඩ කරන්න පන්සලක් අතු ගන්න ස්කොප් පාසලක් අතු ගන්න කියලා ඒ වගේ වැඩ ටිකක් නියම කරලා ඔවුන්ව එළිය තියන්න පුළුවන්. එහෙම නැතුව මේ හිරගෙදර ඉන්න වැඩි ප්‍රමාණයක් මේ වගේ අය එක්කෝ රිමාන්ඩ් සිරකරුවෝ දඩ ගෙවා ගන්න බැරි අය සමහරු කැමැත්තෙන්ම දඩ ගෙවන්නේ නැතුව හිරගෙදරට යනවා. මේ මද්රව්‍ය කියලා කියන්නේ කසිප්පු ඒ වගේ වැරදිවලදී ඉතින් ඔවුන්ට ඔවුන් ඒකට කැමැත්තෙන්ම හිරගෙදර ගිහිල්ලා ඒ ටික දවස් ඉඳලා එනවා. ඉතින් ඒ විදිහට ගෙවෙනවා. නමුත් මේවා සම්බන්ධීකරණය කරන්න ඕනේ. එතකොට ඇත්ත වශයෙන්ම අධිකරණ ඇමතිවරයාට වගකීමක් තියෙනවා. ඒ වගකීම ඔහුට නිදහස් වෙන්න බෑ. මොකද මේ තියෙන ගැටලුව ඔහු අඳුරගෙන තියෙන ඕනේ. ඒ අඳුරගෙන ඒ ගැන අඩු ගානේ මීට කලින් කතා කරලවත් තියෙන ඕනේ මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා. අපි දන්නවා සමහර ඇමතිවරු ප්‍රශ්නේ දැන් මේ වගේ ප්‍රශ්න තියෙනවා කියන එක ගැන සමාජය දැනුවත් කරනවා. අපිට මේ ප්‍රශ්න තියෙනවා අපි මේවා විසඳන්න උත්සාහ කරනවා කියන එක. එහෙම මේ අධිකරණයේ මේ පුපුරායාම වෙනතුරුම ඒ ගැන කිසිම හැඟීමක් තිබුණ බවක් අපිට පේන්න තිබුණ නැහැ. කිසිම මාධ්‍යයක අධිකරණයේ මේ ගැටලු ගැන කතා කරපු කෙනෙක් හිටියේ නැහැ. අපි දැක්කෙත් නැහැ. ඉතින් මේ ගැටලුව ඉතාමත්ම කණගාටුදායකයි. රටක අධිකරණයන් රටක හිරගෙවල් වැඩි වෙන්න ඕන නැහැ. නමුත් ඉන්න හිරකරුවන්ට ප්‍රමාණවත් හිරගෙවල් තියෙන්න ඕනේ. ඉතින් එකක් ලංකාව තමයි මේ හිරගෙදර ප්‍රතිශතයක් විදියට ගත්තාම වැඩිම ප්‍රමාණයක් ඉන්න හිරකරුවන් ගැන අපි මේ ගැන මේ පසුගිය සතියකත් කතා කරා.
2: ලක්මීර ඕස්ට්‍රේලියාවේ විසින ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මීර මීරියාවක සිරියාව FM 88.6
3: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
2: මීරියාවක සිරියාව ලක්මීර FM 88.6

0: රෝගයකට වහා ප්‍රතිකාර අසාධාරණයකට වහා යුක්තිය ආයුබෝවන් අද අපි වැඩසටහනින් කතා කරන්න යන්නේ අපි හැමෝටම ඉතා සමීප නමුත් බොහෝ විට නොසිතන මාතෘකාවක් ගැනයි. අපට අසනීපයක් හැදුනොත් මොකද කරන්නේ? අපි වහාම වෛද්‍යවරයෙකු හමු වෙනවා. රෝහලකට යනවා. එතනදී පළමුවෙන්ම සිදුවන්නේ පරීක්ෂණයක්.
1: වෛද්‍යවරයා රෝගියාගේ තත්ත්වය බලලා තීරණය කරනවා. මේක හදිසි අවස්ථාවක්ද නැත්නම් ටිකක් කල් වේලාගෙන ප්‍රතිකාර කළ හැකි රෝගයක්ද කියලා. හෘදයාබාධයක් නම් මිනිත්තු ගණනක් ඇතුළත ප්‍රතිකාර ආරම්භ කරනවා. ලේ ගැලීමක් නම් වහාම ශල්‍යකර්මයක් කරනවා.
2: නමුත් ධනහිසේ සෙත්කමක් වැනි හදිසි නොවන ප්‍රතිකාරයක් නම් මාස කිහිපයක් හෝ අවුරුද්දක් පමණ බලා සිටීමට සිදුවිය හැකි. එයට හේතුව සරලයි. වෛද්‍යවරු ප්‍රමුඛතාවයේ තීරණය කරන්නේ රෝගයේ බරපතලකම අනුවයි. කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම පළමු කාර්යයයි. දැන් අපි තවත් පැත්තක් බලමු.
3: ඔබට වෙනත් පුද්ගලයෙකුගේ නීති විරෝධී ක්‍රියාවකින් අසාධාරණයක් සිදු වුණොත් ඔබ යන්නේ පොලිසියට. ඊට පස්සේ නඩුව උසාවියට යනවා. එතනින් ඔබ බලාපොරොත්තු වෙන්නේ යුක්තිය. නමුත් ප්‍රශ්නය මෙතනයි. බොහෝ අවස්ථාවලදී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉම යුක්තිය ලැබෙන්න අවුරුදු ගණනාවක් ගත වෙනවා.
4: අද නඩුවක් දාන පුද්ගලයෙකුට ඊළඟ නඩු දිනය ලැබෙන්නේ මාස ගණනකට පස්ව. ඊළඟට තවත් දිනයක්, තවත් කල්යාමක්. සාක්ෂිකරුවන් නොපෙනෙනීම, ලිපිගොනු සූදානම් නොවීම, නීතිඥයන්ගේ ඉල්ලීම්, විනිසුරුවන් මාරුවීම් විවිධ හේතු නිසා නඩුව දිගටම ඇදී යනවා. අපි මෙහිදී අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා.
5: ශරීරයේ තුවාලයට වහාම ප්‍රතිකාර අවශ්‍ය නම් සිතේ තුවාලයට එවැනි ප්‍රතිකාර අවශ්‍ය නැද්ද? අසාධාරණයකට ලක්වුණු පුද්ගලයෙකුගේ වේදනාව පෙනෙන්නේ නැහැ. ඒත් ඒ සැබෑ වේදනාවක්. අවුරුදු ගණනක් නඩුවක් පස්සේ දුවන පුද්ගලයා හැම නඩු දිනේකම ඒ සිදුවීම නැවත මතක් කරනවා.
6: මානසික ආතතිය, බිය, කනස්සල්ල, ආර්ථික බර මේ සියල්ල ඔහුට හෝ ඇයට දරා ගන්න වෙනවා. වෛද්‍ය විද්‍යාවේ අපි කියනවා රෝගිය ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කළොත් සුවවීමේ හැකියාව වැඩි කියලා. නීතියෙත් එහෙම විය යුතු නැද්ද?
7: යුක්තිය ඉක්මනින් ලැබුණොත් වින්දිතයාගේ විශ්වාසය ආරක්ෂා වෙනවා. සමාජයටත් පණිවිඩයක් යනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් ප්‍රමාද වූ යුක්තියේ තවත් භයානක ප්‍රතිඵලයක් තියෙනවා. සමහර විට පැමිණිලිකරු මිය යනවා. සමහර විට සාක්ෂිකරුවන් නැති වෙනවා. මතකයන් මැකෙනවා. සාක්ෂි දුර්වල වෙනවා.
8: අවසානයේ නඩුව තීරණය වෙද්දී එය සමාජයට තිබිය යුතු බලපෑමත් අඩු වෙලා තිබෙනවා. මේ නිසා ලෝකයේ බොහෝ නීතිවේදීන් කියන අදහසක් තියෙනවා. ප්‍රමාද වූ යුක්තිය යනු යුක්තිය අහිමිවීමකි. ඉංග්‍රීසියෙන් එය ප්‍රසිද්ධ වන්නේ Justice delayed is justice denied.
9: මෙහි අදහස වන්නේ සෑම නඩුවක්ම එකම දවසේ අවසන් කළ යුතුය කියන එක නොවේ. වෛද්‍ය සේවාවේ වගේම නීති පද්ධතියේත් ප්‍රමුඛතා තිබිය යුතුයි. ජීවිතයට තර්ජනයක් වන රෝගීන්ට මුලින් ප්‍රතිකාර කරනවා වගේ සමාජයට හෝ පුද්ගලයාගේ ජීවිතයට බරපතල බලපෑමක් ඇති නඩුත් ඉක්මනින් විභාග විය යුතුයි.
10: ඒ සඳහා හොඳ විනිසුරුවන්, ප්‍රමාණවත් අධිකරණ කාර්ය මණ්ඩලය, නව තාක්ෂණය සහ කාර්යක්ෂම නඩු කළමනාකරණයක් අවශ්‍යයි. ඒත් අපි තවත් දෙයක් මතක තබා ගන්න ඕනේ. ඉක්මනින් නඩු අවසන් කරනවා කියලා සාධාරණත්වය අමතක කරන්න බෑ. වෛද්‍යවරයෙක් ඉක්මනින් සැත්කමක් කරනවා කියලා වැරදි ශල්‍යකර්මයක් කරන්න බෑ.
9: ඒ වගේම අධිකරණයත් වේගය වෙනුවෙන් සාක්ෂි නොසලකා තීන්දුව දිය නොහැකි. අපට අවශ්‍ය වන්නේ වේගවත් සහ සාධාරණ යුක්තිය. අද ලෝකයේ බොහෝ රටවල් අධිකරණ පද්ධති නවීකරණය කරමින් නඩු කළමනාකරණය, ඩිජිටල් ලේඛන, මාර්ගගත නඩු විභාග සහ විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රම භාවිතා කරන්නේත් ඒ අරමුණ වෙනුවෙනි.
11: අද වැඩසටහන අවසන් කරන්න කලින් ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබට හදිසි රෝගයක් හෙදුනොත් අවුරුදු 10කින් ප්‍රතිකාර කරන්නම් කියලා කවුරු හරි කිව්වොත් ඔබ ඒක පිළිගන්නවද? නැහැ. එහෙනම් ජීවිතයක් වෙනස් කරන අසාධාරණයකට අවුරුදු 10කින් යුක්තිය දෙන්නම් කියන එකත් සමාජයක් ලෙස අපි සාමාන්‍ය දෙයක් ලෙස පිළිගත යුතුද?
2: මේ ප්‍රශ්නයට පිළිතුර සොයන්න ඕනේ අපි හැමෝම. යුක්තිය කියන්නේ නීති පොත්වල තියෙන වචනයක් විතරක් නොවේ. එය මිනිසුන්ගේ විශ්වාසයයි. එය සමාජයේ සදාචාරයයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ හදවතයි.
12: ඒ හදවතට මිනිස් ශරීරයේ හදවත වගේම ප්‍රමාද නොවී රැකගත යුතුයයි. අපි අසනීප වූ විට වෛද්‍ය ප්‍රතිකාර ඉක්මනින් ලැබිය යුතුය බව සියලු දෙනා පිළිගනිමු. එසේනම් අසාධාරණයකට ලක් වූ මිනිසෙකුට යුක්තියත් කාලෝචිතව ලැබිය යුතු නොවේද? ශරීරයේ තුවාලය සුවකරන වෛද්‍යවරයා මෙන්ම සිතේ තුවාලය සුවකරන්නේ කාලෝචිත යුක්තියයි.
13: එබැවින් ප්‍රමාද වූ යුක්තිය යනු යුක්තිය අහිමිවීමක් බව අප කිසිදා අමතක නොකළ යුතුය.

0: சீனடியாஜி கிரைம்ஸ் அண்ட் எஸ்டிஎஃப் லத்தீப் தம்பி எஸ்டிஎஃப் கண்டிஞ்சன்ஸ் வினம தியனவா ஜனாதிபதி ஆரக்ஷகாசேட்டாய் அகமதி ஆரக்ஷகன் ரிஜு அதீசனியாக ஏகே தியன்னே லத்தீப் மகாத்மியாக எப்படி அப்படி ஜேஷ்ட நிலதாரித்தா வக்கீது ஆரக்ஷா பிலம் வந்து விசேஷ பூர்வ நிலதாரித்தா அக்கட எதலா தியே ஜனாதிபதி துமாக ஆரக்ஷா வடுத்தா அகமதி துமாக ஆரக்ஷா இது கூட ஏ கண்டிஜென்ஸ் சொல்லிட்டு அநேக சுபோஷன் சுபரீட்சாவே இத்தர ஆன்சியாக இது கூட தீரபத்தாம இன்டெலிஜென்ஸ் பிரீஃப் கரகான ஏகட சம்பந்தமோ ஜனாதிபதி ஆரக்ஷகாசே நியோஜ போலீஸ் பதி
1: ඒකනේ පොලිස්පතිවරයා විසින් ඍජුවම මේ සම්බන්ධයෙන් තොරතුරු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නොදන්වා සිටියත් මේ ආරක්ෂක අංශයන් හරහා අඩුතරමේ ඒ ආරක්ෂක ඒකකයන්වත් මේක දැනුවත් වෙන්නට ඕන.
0: මැතිතුමනේ
1: ප්‍රභූවරයා දැනුවත් වුණා නැද්ද කියන එක නෙවෙයි.
0: සාමාන්‍ය මැතිතුමනේ බුද්ධි තොරතුරක් ආපුවාම ওই වාගේ තොරතුරක් ආපුවාම නොයේ තොරතුරු එනවා. මේ හැම දෙයක්ම ඇත්ත වශයෙන්ම අපි ඉතාම ස්ථිරතාවකින් යුත් තිබුණොත් විසක්කා හැම දෙයක්ම ඒ ප්‍රභූහරයාට කියන්නේ කොයිම තත්ත්වකවා අගම ජනාධිපතිතුමාට අගමැතිතුමාට තියා මැති ඇමති කෙරෙකුට මන්ත්‍රීවරයෙකුටවත් එහෙම දෙයක් කියන්නේ නැහැ. ඒ අදාළ ආරක්ෂක නිලධාරියාට යොමු කරපුවාම ඒ නිලධාරියා දන්නවා කියව යුතුද නැද්ද. එහෙම නැත්නම් එයා අවශ්‍ය කටයුතු ටික කරගන්නවා. ඒ කියන්නේ හැම ප්‍රභූහරයෙකුටම හරියට සුසු විශ්වාසවන්ත කෙනෙක් යොමු කරලා තියෙනවානේ. ඒ අනුව එහෙමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතන උනත් කෙනින් කොහොමදත් මම කියන්නේ. අනිත් එක මේ බුද්ධි තොරතුරු පිළිබඳව මම පැහැදිලිව කියන්න ඕනේ සභාපතිතුමනි. මේ බුද්ධි තොරතුරු පිළිබඳව කොහෙවත් පිළිවෙලක් නැහැ. ප්‍රැක්ටිස් එකක් තිබුණෙත් නැහැ. පොලිස්පතිවරයා ජනාධිපතිතුමාට කියනවා. ඒක මම කිලින්ම පැහැදිලිව කියන්න ඕනේ. මොකද මේ චෝදනාව ඉතා බරපතල විදිහට මේ වෙනකොට මෙව කරලා වෙලා එක තමයි මේ මම එස්කේප් ගෝට් උනේ. කිසිම දවසක මම කියලත් නැහැ. කිසිම දවසක එහෙම ප්‍රැක්ටිස් එකක් තිබිලත් නැහැ. මේක තිබුණේ සම්පූර්ණයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රායෝගිකව මම කියනවා මම දන්නවා බුද්ධි තොරතුරු ලිඛිතව සහ වාචිකව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් තමයි ඍජුවමත් අතිගරු ජනාධිපතිතුමාට දුන්නේ මට ඒක දැනගන්න හම්බුණා මෙන්න මේ විදිහට මම මේක දැනගන්න හම්බුණා මේ විදිහට මට අධ්‍යාපනික තබුණකට අහගත්තයි වර්තමාන හිටපු ලේකම්වරයා මට පෞද්ගලික කිව්ව අවස්ථාවල් දෙකක් තිබුණා. ඔව් ඔව් හිටපු කියන්නේ මේ දැන් අද මෙතන කැඳවා තියෙන ලේකම්. හේමසිරිපුරේණ මහත්තයා. පෞද්ගලිකව කියලා තියෙන මන් දන්නේ නැතුබා මොන ස්ථාවරයක් ගණේද කියලා නමුත් මට කියපු දේ මං කියන්නේ. මෙහෙම අවස්ථාවක මේ වාගේ තොරතුරක් සහ අනිකුත් රාජකාරිය මේ තොරතුරක් පිළිබඳව කටයුතු අහනකොට එතුමන්ට දැනුම් දීලා තියෙනවා. මේක මට නිලන්ත කියනවා.
2: අපි අද මේ පාස්කු ගැන ඇත්තරම පාස්කුවල විින්දිතියන්ට සාධාරණය අවම සාධාරණය අද වෙනකොට ඉෂ්ටවීගෙන යනවා කියන එක කවුරුත් සමාජයේ කතාබාට ලක්වන දෙයක්. පාස්කු කියන්නේ ඉතිහාසයට එකතු වෙච්ච අපරාධයක්. ඔය අපරාධ හොයනවා නම් තවත් අපරාධ තියෙනවා හොයන්න. ඔය අපරාධය හොයලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔය අපරාධය කරලා අහිංසක පූජිත ඇතුළට දාන්න එපා. ඔය අපරාධය කරලා අහිංසක හේමසිරිව ඇතුළට දාන්න එපා. ඕක දැන් ගියා. ඕක ඉවරයි. අපි අලුත් චැප්ටර් එකක් පටන් ගමු. අලුත් ජීවිතයක් පටන් ගමු කියලා කියනවා. ඉතිහාසය නිවරදි නොකර වර්තමානයේ කවදාකවත් නිවරදි වෙන්නේ නැහැ. ඉතිහාසය රිපීට් වෙන එක නැවත නැවත ක්‍රියාත්මක වීම සිදුවෙනවා ඉතිහාසය නිවරදි නොකළොත්. ඉතිහාසයේ මේ දේ කළා ඒක නිසා අනාගතයේත් මේ දේ සිද්ධ වුණා ඒක නිසා ඉතිහාසයේ සිද්ධ වුණ දේවල් ඉස්සෙල්ලා හොයන්න ඕනේ අනාගතයේ සිද්ධ වෙන දේවල් වලට ඉස්සෙල්ලා කියලා කතාවකුත් ඊට පස්සේ අපිට අහන්න පුළුවන් වේවි. ඉතින් මේක නිසා මෙතන හේමසිරි සහ පූජිත කියන දෙදෙනා අද මේ මේකට පැහැදිලිවම වැරදිකාරිය ඔවුන් දඬුවම් ලැබිය යුතුයි. ඔවුන්ට ලැබෙන තුලින් ලැබෙන තියෙන දඬුවම ලැබුණා. ඒ ගැන අපි සතුරු වෙන්නත් බෑ. සතුරු වෙනවා. ඇත්තටම සතුරු වෙනවා. මං පුදුගලික සතුරු වෙනවා. මන්ද පොලිස්පති සහ ආරක්ෂක ලේකම් යනු රජයේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා දැනුවත්ව සිටියා මේ වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා. ඔවුන් දෙන්න විතරක් නෙවෙයි ප්‍රභූ ආරක්ෂකාංශයේ සියලුම දෙනාට SMS වරෙඩ ගිහිල්ලා තියෙනවා එදා පල්ලිවට ළඟ ගැවසෙන්න එපා කියලා. එතකොට මේක රාජ්‍යද කියලා ඔබට නිකන් හිතෙන්නේ නැද්ද? රාජ්‍යයේ ඉන්නේ VIP ල අතරේ SMS එකක් යනවා මේ මේ මේ කතෝලික පල්ලිව අස්තර ගැවසෙන්න එපා කියලා. කුමන රටක්ද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මේ රටේ ජනතාව බල්ලොද බලල්ලුද? මේ රටේ ජනතාව මෙරිය යුතුද තව මිනිහෙක්ගේ අවශ්‍යතාවය නුමුණාවන් වෙනුවෙන්? මේක මහා කාලකණ්ණි ආණ්ඩුවක් නෙවෙයිද? උදේ හවා පිරිත් තහන අපි, උදේ හවා බණහන අපි, යුක්තිය සාධාරණත්වයේ තේමා වුණු බුදුදහමේ අනුගාමික වෙච්ච අපි, මෙවන් අශික්ෂිත අශීලාචාර මිනිස්සුද? ඇයි අනේ අපි මේ මෙච්චර අශික්ෂිත? අර තාත්තා කෙනෙක්ගේ ලස්සන කතාවක් කිය ගුවන් විදුලියේ. ඒ තාත්තා බෞද්ධයෙක්. ඒ තාත්තගේ පුතයි දුවයි දෙන්නම ඊළඟ මාසේ තියෙන විභාගෙට ඔය කටුවා පිටිය පල්ලියට යනවා. මේ සාමාන්‍යයෙන් අපේ අම්මත් මම කොයි විලේ මරාදායිද කියලා දන්නේ නැතුව අපේ අම්මත් ඔය කටුවා පිටිය පල්ලිය, කාක්ක පල්ලිය, ඔය වගේ පල්ලි වලට, එහෙම නැත්නම් සීනිගම් දේවාලිය, ඔය විවිධ තැන් වලට අපේ අම්මත් ගියා. ඒක මම දන්නවා. අපේ අම්මත් අනේ මට කරදරයක් වෙන්න එපා කියනවා. ඉතින් ඒ මනුස්ස සිතිවිලි, මනුස්සගේ තියෙන ආතතිය රිලීස් කරන තැන් බෞද්ධ සංකල්ප, බෞද්ධ චාරිත්‍රාත් එක්ක, බෞද්ධ සංස්කෘතියත් එක්ක අපිට ලැබිලා තියෙන වත්කම් ඕවා. ඉතින් මෙතෙන්ට ගියේ මේ තරුණ බෞද්ධ ළමයි දෙන්න ආයෙ ගෙදර ආවේ නෑ. ඒ තාත්තා තාමත් වැළපි වැළපි අඬන එක දරුව දෙන්නයි හිටියේ. දෙන්නම සමුගත්. ඒ දෙන්නම ගියේ ඇයි? චේතනාව. අනේ මට විභාගේ හොඳට පාස් වෙන්න ශක්තිය දෙන්න, ධෛර්යය දෙන්න. අපේ තාත්තර අම්මට හොඳට අපිට කණ්ඩ දෙන්න ඕනේ තාත්තා වයසට යන කාලේ. මොන සිතුවිලි දරුව ළඟ තියෙන්නේ ඇද්ද? දරුව කොච්චර පරම පවිත්‍ර චේතනාවෙන් කටුවා පිටිය පල්ලියට යන්න ඇද්ද? මුන්ට හෙන ගහනවා, මුන්ට සාප වේවා කියන එකයි මට ඇතිවෙච්ච වෛරය. මේ කතාවේ ස්වභාවික වෛරය මාතුල තියෙන. මුන්ට සාප විය යුතුයි, මුන්ට දඬුවම් ලැබිය යුතුයි. ඒත් එක්කම තව ඉන්න ඔතන කට්ටිය. කපිල හෙන්දා විතරන, මෛත්‍රීපාල සිරිසේන අගමැතිත්වක් කියන්න ඕනේ. මොකද අගමැතිගේ ආරක්ෂකංශයක් දන්නවා මේක. අගමැතිගේ අඩුමතරමින් ප්‍රකාශයක් කරන්න තිබ්බා. අගමැතිගේ අඩුමතරමින් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිබලිපිය එදා ප්‍රොඩියුස් කරන්න තිබ්බා. අගමැති එක් කෙරුවේ නැහැ. ඇතුළු මහමොලකාරයෝ සියලුම දෙන තව දෙන්නෙක් ඉන්නවා. මහමොලකාරයෝ ඔවුන් තම මේකේ ගෝඩ් ෆාදර්ස්ලා. ඔවුන් දෙන්නෙක් ඉන්නවා. මේ සියලුම දෙනා දඩුවම් ලැබිය යුතුයි. මේ සියලුම දෙනා දඩුවම් ලැබිය යුතුයි. මේක මගේ පුද්ගලිකව මේ ගුවන් විදුලිය පාවිච්චි කරනවා. මේ මගේ තියෙන වේදනාව පිට කරගැනීමේ තනක් විදියට. මෙහෙම සමාජයක අපි ජීවත් වුනේ. VIP ලට මැසේජ් එකගෙනවා පල්ලි වලට යන්න එපා කියලා. VIP නොවන අහිංසක මිනිස්සු, කිරිසප්පියෝ, දරුවෝ, කිසිම දෙයක් නැතුව අපි පැත්තක තියමු දෙයි හාමුදුරනේ. මේ රටේ සංචාරක ව්‍යාපාරය එදායින්ම අවසන් ගමන ගියා. සංචාරකයෝ කී දෙනෙක් පාස්කු ඉරිදා පල්ලි වලට ගිහිල්ලා මිය දුනාද? ලෝකේ ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෙක්, නෙදර්ලන්තෙ ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෙක්ගේ දරුවෝ ටික ඔක්කොම පල්ලියේද විනාශ වුණා. මුම් මෙහෙම අපරාධකාරයෝද? මේ බෞද්ධ රාජ්‍යයේ පිරිත් නූල් අතපුරා බැඳගත්තේ කාලකන්ණි පාලක හිටපු රටක් මේක. මේ රටේ මෙහෙමවත් තිබ්බේ ගැන අපි සන්තෝෂ වෙන්න ඕන. විශේෂයෙන් වර්තමාන රජයේ අනුර කුමාර දිසානායකට ඇතුළු සියල්ලන්ටම අපේ ගෞරවපූර්ව ප්‍රණාමය අපේ පුදු කළ යුතුයි. මේවන් එඩිතර තීන්දු තීරණ ගැනීම සඳහා ශක්තිය ධෛර්යය උන්ට ලැබීම සම්බන්ධයෙනුත්, ඒත් එක්කම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවනීය විනිශ්චයකාරවරුන්ගේ ගෞරවනීය තීන්දු තීරණ ගෞරවනීය විදියට, සත්‍ය විදියට නිවැරදි ලෙස ප්‍රකාශ කරන්න උන්ට ශක්තිය ධෛර්යය ලැබීම ගැනත් අපි ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි. ලක්මිහිර වෙනුවෙන් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.
3: ඔව්, ඇත්තටම සාලිය, මේ ඉතිහාසයේ අපි ටිකක් ආපස්සට ගිහිල්ලා මේ සිදුවීම් පෙළ දිහා බැලුවාම එක කාරණයක් තමයි මතක් කරගන්න ඕනම කාරණයක් තමයි මේ හිමිසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර කියන දෙදෙනාට විරුද්ධව තිබිච්ච නඩුවේදී මහාධිකරණයෙන් ඔවුන් නිදහස් කරනවා. නිදහස් කරන්න හේතුව එහෙම පුළුවන් නඩු විභාගයේදී පැමිණිල්ල ඉදිරිපත් කරපු සාක්ෂි දිහා බලලා විත්තියෙන් සාක්ෂි විමසන්නෙම නැතුව මෙතන නඩු කටයුත්තක් නැහැ කියලා ඔවුන් නිදහස් කරනවා. ඊට පස්සේ ඒකට විරුද්ධව ගත්ත ඇපෑල මත තමයි ජ්‍යෙෂ්ඨ අධිකරණයේ තීරණය කරන්නේ මේ නඩුව අහන්න ඕන කියලා. ඒ නඩුව අහන්න ඕන කියලා කිව්වට පස්සේ ඒ හිටපු විනිශ්චයකාරවරු ඔවුන් ඒ තැන්වල හිටියේ නැහැ. ඊට පස්සේ මේ අලුත් විනිශ්චයකාර මණ්ඩලයක් මගින් නඩුව අහලා තමයි තීන්දුව දෙන්නේ. හැබැයි මෙතෙන්දී තාමත්ම කනගාටුදායක සිද්ධියක් තියෙනවා. ඒ වෙලාවේදී බුද්ධ්‍යාංශ ප්‍රධානියා විදිහට හිටපු නිලන්ත ජයවර්ධන යම්කිසි විදියක සූක්ෂ්ම වැඩපිළිවෙලක් අරගෙන ගියා කියලා පෙනෙන්න තියෙනවා මේ පූජිත ජයසුන්දර සහ හේමිස්තරි ප්‍රාණ්ඩුට විරුද්ධව. මේ ප්‍රස්තුතයේ අපි සලකා බලන්න ඕනේ ඒ වෙලාවේ තිබිච්ච දේශපාලන තත්ත්වයත් එක්ක. දේශපාලන තත්ත්වය තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතර තියෙන විරසකය. මේ විරසකයක් තියෙන්නේ ඔවුන් දෙන්නට දෙන්න කතා කරගන්නේ නැහැ. කැබිනට් මණ්ඩලය රැස් වෙන්නේ නැහැ. ආරක්ෂක කමිටු රැස්වීම වලට රනිල් වික්‍රමසිංහට ඉන්න අවස්ථාව දුන්නේ නැහැ කියලා ඔහු කියනවා. හැබැයි ඔහු කියන්නේ මේව සිද්ධ වුණාට පස්සේ අවස්ථාව දුන්නේ නැත්තල් ඔහු නිලබලයෙන් ඔහුට යන්න පුළුවන් කම තියුණා. දුන්නේ නැහැ කියලා නොගෙහින්ගින් එක නෙමෙයි, නිලබලයෙන් තමන්ට යන්න පුළුවන් නම් එතෙන්ට යන්න ඕනේ. එතෙන්ට යන්න බැරි නම් ඒ ගැන රටට කියන්න ඕනේ. ඔහු ජනතාවගේ පත් කරපු නියෝජිතයෙක්, ජනතාවට ඒ ගැන දැනුවත් කරන්න ඕනේ. නමුත් මේ කඹෑදීම නිසා සිද්ධ වුණේ නිලන්ත ජයවර්ධන හිතාමතාම හේමසිරි ප්‍රාන්දුවට මේ බුද්ධි තොරතුරක් නොවේ කියලා මුලින් කියලා අවසාන වශයෙන් බුද්ධි තොරතුර ඒ විදිහටම එව්වා. ඒ වෙලාවේදී ඔහුගේ නොසැලකිලිමත්කම නිසා මේ පිළිබඳව කිසිම වැඩපිළිවෙලක් නොගෙනම යටට යන්න ඇරියා. ඉතින් ඒක නිසා ඔහුට දැන් ඔහුගේ ජීවිතයෙන් කියන්නේ මරණ දඬුවම හිමි වෙලා තින්නේ. ඒ දඬුවම ලැබෙන්න ඕනේ රටක පොලිස්පතිවරයා වුණාම මුළු රටේම ආරක්ෂාව ගැන වග කියන්න ඕනේ. අතපසු වීම වෙන්න බෑ. අනිත් අයගේ කපටි උගුල් වලට අහු වෙන්නත් බෑ. කොහොම වුණත් මෛත්‍රීපාල සිරිසේනගේ ඕනකම මත මේ නඩුවේදී විත්තිකාරියෝ විය යුතු පුජ්‍යලයෝ එළිය හිටිය බව ප්‍රකාශ වෙනවා. මං හිතනවා අධිකරණයේ කිසිම සීමාවක් නැහැ. ඔවුන්ට දඬුවම් දුන්නට තව වැඩිකාරුවෙ ඉන්නවා නම් වෙන නඩුවකින් ඔවුන්ට දඬුවම් දෙන්න පුළුවන්. ඒක නිසා මේ ගැන විමසිලිමත් වෙලා මේකට වග කිය යුතු සියලු දෙනාම මෙතෙන්ට එන්න ඕනේ. එන්න ඕනෙකට සාලියත් නම් කරා මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, නිලන්ත ජයවර්ධන ඔය තුන් දෙනාම එතන සිටිය යුතුයි කියන එක මගේ පෞද්ගලික විශ්වාසය.
2: පැහැදිලිම ඇත්ත.
3: ඔව්.
2: ඉතින් රාජ්‍යයක් පාලනය කිරීම ඒක මෙසේ සිල්ලර කටයුත්තක් නොවන වග ඔවුන් සියලුම දෙනා වග බලා ගත යුතුයි කියන දේ දැන් තේරෙනවා. මොකද මෙච්චර කල් කෙරුවේ පහුගිය ආණ්ඩුවක් පත් වෙලා අලුත් ආණ්ඩුවක් ආපුවාම පරණ ආණ්ඩුවේ ඒක අනික් කාපට් එක ඇතුළට යනවා, අලිත් ආණ්ඩුවේ ඒක ඉස්සරහට යනවා, ඊළඟ ආණ්ඩුවේ ඒක ආව පස්සේ තා ඉස්සරහට කාපට් එක ඇතුළට තල්ලු කරනවා. නමුත් ඒක වෙනස් වුණා මේ සංස්කෘතිය. ඒ සංස්කෘතිය වෙනස් වීම රටේ පුරවැසියෙක් විදිහට මම ආඩම්බර වෙනවා. මම රටට ආශිර්වාද කරනවා පුරවැසියෙක් විදිහට.

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර
1: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට මවබිමෙන්
2: දෙමළ සහ මුස්ලිම් දේශපාල පක්ෂ හයක් එක්ව පිහිටවාගත් එකමුතුවේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී එම නියෝජිතයන් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ ඒම පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මතු ඇති ගැටලු උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලේගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. පළාත් සභා මැතිවරණයේ පිළිබඳව මෙහිදී විශේෂ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එම මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධව තීරීම්කාරක සභාවක් පත් කර තිබෙන බවත් මතු ඇති ගැටලු පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. වත්මන් රජයේ මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉලංගේ තමිල් අරසු පක්ෂයේ මහලිකම් එම් එස් සුමන්තරන් මහතා පෙන්වා දී ඇත්තේ එම කාර්ය හදිසිය කළ හැක්කක් නොවන බවයි. විවිධ ජන කොටස් අතර තිබෙන ගැටලු විසඳාගත හැකි සමාජ විසඳුමක් ලෙස ඒ පිළිබඳව අවධානය නියමු කිරීම වැදගත් බව ඔහු පෙන්වා දී තිබෙනවා. එමෙන්ම යුද්ධයේ නිවාස අහිමි වූ ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් විසඳමින් එම ජනතාව වෙනුවෙන් අදියර දෙකක් යටතේ නිවාස 13,000ක් ඉදිකිරීමට 2027 සහ 2028 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව හරහා ස්ථාපිත නිරතදිග මෝසම හේතුවෙන් මධ්‍යම සබරගමුව ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ වැඩිවීමක් වාර්තා වනවා. මේ හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තවත් 6 දිනක තුවාල ලබා තිබෙනවා. මේට අමතරව අධික වැසි හේතුවෙන් මහවැලි ජලාශ කීපයක් වාන් දමන අතර ඒ හේතුවෙන් මහවැලි හා කැළණි ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංගතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්ද නිකුත් කෙරුණා. නායේ අම්පස් කඳු කඩා වැටීම හා ගල් පෙරලීම් හේතුවෙන් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කීපයක් තාවකාලිකව වසන ජලගැලීමේ අවධානම හේතුවෙන් පෙරාතිනිය විශ්වවිද්‍යාලයේද තාවකාලිකව වසා දැමුණු අතර මහනුවර හා නුවරඑළිය පාසලද තාවකාලිකව වසා දැමුණා. මහර බන්ධනාකාරයේ පසුගිය පළවෙනිදා පස්වරුවේ හටගත් නොසන්සුන්තාව ඊට පසුදින උදෑසන 6 පමණ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආරක්ෂකංශ සමාජිකයන් පියවරගෙන තිබුණා. හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැඳවීමේ ගොස් තවත් 8 දිනක තුවාල ලැබුවා. නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර බන්ධනාකාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ රැඳවියන් එහි දීපල රැසක් විනාශ කර ඇති බවයි.
3: ඒ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සාමකාමී තත්ත්වයට පත් කළා තියෙනවා.
4: මේ වගේ ගැටුමක් ඇති වෙන්න හේතුවක් තිබ්බද?
3: දැන්ට ඇතිවීම හේතුව තාම විමර්ශනයක් තියෙනවා. විමර්ශනයෙන් පස්සේ තමයි ඒක අනාවරණය වෙන්නේ.
4: ගැටුම කවුද ඇති කළේ පුද්ගලයෙක්ගේ?
3: ඒ සම්බන්ධව විමර්ශනය යනවා.
5: සමතයකට පත් වුණා සමහර විට නැවත ඇති වෙන්න පුළුවන්ද?
3: නෑ දැන්ට මේ වෙන විට සමතයකට පත් වෙලා තියෙනවා.
4: මේකේ වෙඩිතැබීම් වලින් කවුරු හරි
3: නෑ වෙඩිතැබීම් වල මේ සම්බන්ධව මට මේ අවස්ථාවේ කියන්න බෑ විමර්ශනයක් අපේ.
2: මේ අතර පැවති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති සංජීව මැදිවත්ත මහතාද මෙලෙස අදහස් පළ කළා.
6: ඇතුලේ තත්ත්වය සංසුන් අපි මේගම සිද්ධී අත්දැකුණුත් එක්ක අපි මේ තත්ත්වයේ මෙන්න පවත්වලා දැනට නැවත තුළුම රැඳවීම ආරක්ෂිතව ඔවුන්ගේ වාටෝට යොමු කරලා තියෙනවා. අපි ඉදිරියේදී ඉදිරිපැය කීපය තුළ තවදුරටත් ආරක්ෂාව තහවුරු කරලා බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා.
4: දැන් බස්නාහිර පළාතේ ඔබතුමාට තවත් කිසිම කීපයක්ම තියෙනවා. මේවල දැන් මේ දිගටම මේව බෝ වෙන්නත් තත්ත්වයක් තියෙනවා.
6: අපි මේ වෙනකොට විශේෂයෙන්ම වැලිකඩ මැගසින් ඒ වගේම CRP ඒ වගේම කළුතර ඊටමතර ආපු නිගම්බු මේ බන්ධනාගාරවලත් ආරක්ෂාව සම්බන්ධ අපි අවධානයෙන් ඉන්නේ අවශ්‍ය කටයුතු දැන් සම්බන්ධ කරලා තියෙනවා.
2: රැඳවියන්ගේ සුදුක් විමසීමට ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන අවස්ථාවේදී තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල් මුල් විසිකිරීමත් සමග මෙම නොසන්සුන්තාවය හටගෙන තිබුණා. මහර බන්ධනාගාරයේ ඉදිකරමින් පවතින තාවකාලික තාපයක් බිඳ රැඳවියන් පිරිසක් පලා යාමට ඉදී උත්සාහ දැරූ බවටත් වාර්තා වනවා. තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනි තබා තිබූ අතර ඒ සමග ඇති වූ තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර පිවිසුම් දොරටුව අසල සිට බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා තිබූ බවයි වාර්තා වන්නේ. මෙහිදී නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළ රැඳවියන් ඔවුන්ට සහාය නොවූ සෙසු රැඳවියන් පිරිසකට පහර දී තුවාල සිදු කර තිබුණා. එහිදී ප්‍රතිකාර ලැබූ රැඳවියන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් ඒ අතර සිටි එක් රැඳවියෙකු පසුව ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්. මහර බන්ධනාකාරයේ නොසන්සුන්කාරී තත්ත්වයේ සම්බන්ධයෙන් දැනගත් රැඳවියන්ගේ ඥාතීන් මහර බන්ධනාකාරයේ ඉදිරි පිටිට රැස් වුණා. ඒ අනුව බන්ධනාකාරී හා ප්‍රදේශීය ආරක්ෂාවට පොලිසිය කැරලි මර්ධන සමාජිකයන් යුද හා නාවික හමුදාව මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබුවා. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීම සඳහා මහර බන්ධනාගාරයේ අවට ග්‍රාම සේවා වසම් කිහිපයකට පොලිස් ඇඳුම් නීතිය පැනවීමට පියවර ගනු ලැබුවා. තත්ත්වය පාලනය කිරීමෙන් පසුව එය වහම ඉවත් කෙරුණා. කෙසේ වෙතත් බන්ධනාගාරයේ ආශ්‍රිතව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ පිටපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වී ඇද්දයි පවතින සැකය මත පරීක්ෂණ සිදු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායකර මහතා ප්‍රකාශ කළා.
7: තදබදයට එක හේතුවක් විය හැකි. නමුත් මෙතනින් ඉදරින්ට එහාට ගිය තත්ත්වයක් තියෙනවද කියන එක තවම පරීක්ෂණ කරලා හොයා ගන්නට ඕන. මේක මීගමු ඇතුල්ච්ච සිද්ධියට වඩා වෙනස්. මීගමු නම් රැඳ වෙන්න අතර ගැටුමක් ඇති උනේ. මෙතන දැනට තියෙන තොරතුරු අනුව බන්ධනාගාරයේ පරිපාලනයත් එක තමයි ගැටුම හදාගන්නේ. මේකට මූලික වශයෙන්ම අපිට තියෙන තොරතුරක් තමයි ඔබ දන්නවා අපි මද්ද්‍රව්‍යවලට හේ ලොකු සටනක ඉන්නවා. ඒ සටන නිසා හිරගෙවල් තුලට යන මද්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේකට එක හේතුවක් වෙන්න පුළුවන්. තදබදේ නිසාම මේ වගේ රැයත් සැති වෙන්න හේතුවක් නැහැ. නමුත් තදබදේ අඩු කිරීමත් අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තිබෙනවා. ඒකට අවශ්‍ය සියලුම පියවර අපි ගනිමින් ඉන්නවා. එතකොට දැන් මෙතන මද්ද්‍රව්‍ය වැඩේදී රටේ සමාජ රැස්වීමක් තියෙනවා. මේ මද්ද්‍රව්‍ය නවත්තන්න නිවාරණයට අවශ්‍ය සමාජීය වැඩපිළිවෙලක් කරන්න. ඉතින් තමන්ගා වැඩ කරන මිනිසුන්ට පඩියක් නොවේ අයිස් ගෙවන සමාජයක් ඉන්නකොට මේක නීතියෙන් විතරක්ම බේරන්න බෑ. මොකද අපි නීතිය හරහා කරන්නේ සැපයුම නවත්තන්න අවශ්‍ය දෙන්නේ. තෙල්ලුම නවත්ත ගන්න ලොකු සමාජ ක්‍රියාකාරම අවශ්‍ය වෙනවා. මට තියෙන සැකයක් පමණයි තියෙන්නේ. ඒ කියන්නේ මේක යම්කිසි සංවිධානාත්මක ආකාරයක එළියෙන් මෙහෙ වෙනවද කියන එකත් අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕන. මොකද මෙච්චර කාලයක් මේ වගේ හේතු නැතුව ඔහොම තත්ත්වයන් ඉස්මතු වුණේ නැහැ. ඒක නිසා ඒක අපි අදාළ අංශ වලට බාර දෙමු. ඒක පොඩ්ඩක් සොයා බලන්න. ඔව් අපි මේ ගමුවේ ඔය සිද්ධිය නිරීක්ෂණය වුණා. මෙතරත් ඒ නිරීක්ෂණය වුණා. අනිවාර්යයෙන්ම දැඩි පියවර ගන්නට ඕන. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ.
2: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරිය පැහැහැරීම සහ මිනිමැරීමට අනුපද දීමේ චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස් ප්‍රති පූජි ජයසුන්දර මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණීය දඬුවම් නියම කරනු ලැබුවා. මෙම නඩුව පසුගිය 31 වෙනිදා ප්‍රියන්ත ලියනගේ විරාජ වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණා. 2022 වසරේදී අදාළ නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් නියෝගයේ ප්‍රකාරව මෙම නඩුවේ විත්තිය සාක්ෂි කැඳවීම යළි සිදු කෙරුණා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළ සපරාදී ලෙස වීම පැහැරහරිමින් පුද්ගලයන් 275 දෙනෙකුගේ මරණය සිදු කිරීම 500කට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ චෝදනා 855ක් යටතේ අධිචෝදනා ගොනු කරනු ලැබුවා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2022 වසරේ පෙබරවාරි 18 වෙනිදා එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ නාමල් බලල්ලේ මොහොමඩ් ඉජර්දීන් සහ ආදිත්‍ය පඩබැදිගේ වන ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළා. විත්ති වාචිකයේ කැඳවීමකින් තොරව ලබා දුන් එම තීන්දුව තුළ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධි තොරතුරු සැපයීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වී ඇති අතර ඒ තුළ එවකට රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂ නිලන්ත ජයර සිය වගකීම පැහැරහැර ඇති බවයි. එවැනි පසුබිමක් මත හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහ හිටපු පොලිස්පතිවරයාගේ රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චේතනාව ඔප්පු කිරීමට පැමිණිලා අසමත් වී ඇතැයි සී තීන්දුවෙන් මහාධිකරණ විනිසුරු මඩුල්ල පෙන්වා දී තිබුණා. පසුව එහි තීන්දුව 2024 නොවැම්බර් මාස පසුවනිදා යළි සමාලෝචනය කළ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණයේ දුන් තීන්දුව බලරහිත කරමින් නැවත නඩුවේ විත්ති වාචිකයේ කැඳවන ලෙස මහාධිකරණයට නියෝග විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීම සඳහා වන පනත් කිටුම් පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ පනත් කිටුම් පත සම්බන්ධයෙන් වන නීත්‍යානුකූල විවරණය අධිකරණ අමාත්‍යංශය වෙත ලබා දී ඇති බවයි. ඒ අනුව අධිකරණ අමාත්‍යංශය විසින් අදාළ පනත් කිටුම් පත සකස් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් පසුගිය දා අධිකරණ අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ කැබිනට් මණ්ඩලයේදී අනුමත කරනු ලැබුවා. සඳහන් කළේ මේ වන විට දිවයින පුරා අධිකරණවල නඩු 111කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බැවින් එම නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභ්‍යාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා. නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු එම සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂ නානායකර මහතා සමග පැවතු විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ බව දැනුම් දී තිබුණා. මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂ නානායකර මහතා අමාත්‍ය නලින්ද ජයතිස්සයන මහතුරුන් මල්වතු අස්කිරි මහනාහිමියුරුන් බැහැදැක අධිකරණ බිනසරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව දැනුවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නියෝජිතයන් පිරිසක්ද මේ සම්බන්ධයෙන් මල්වතු අස්කිරි මහනාහිමියුරුන් දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා. එෙහිදී විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය මේ මොහොතේ සිදු කිරීම නුසුදුසු බවට ත්‍රිනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුවත් කර ඇති බවට තමන් වෙත දැනුම් දුන් බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකර මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව අමරසූරිය මහතුරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
8: මල්වත්ත නායක මාහිමිපාණන් අපට දැනුවත් කරා. මල්වත්ත අස්කිරිය රාමාඤ්ඤ අමරපුර කායන්හි මහනායක මාහිමිපාණන්වරු අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළා තියෙනවා කියලා මේ විවස්ථා සංශෝධනය නුසුදුසු නීති වෘත්තියේ අපේ දැනුම අනුව මේ විවස්ථා සංශෝධනයට ජනමත විසාදනයක් අවශ්‍යයි.
2: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන.
1: ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.

0: ඇසූ අටයි දශම හය ලක්මිහිර FM ගෙනන පරණ කතා.
1: තවත් දවසක් නස්රුදින් ඉතා ජැන්ඩියට හැඳ පැළඳගෙන පේත්තුවට දනවතෙකුගේ සාදයකට සහභාගි වුණා. එදා එහි සේවය කළ අය ඔහුට ගරු බුහුමන් කර කැඳවාගෙන ගොස් රස මසවුලු රසවත් ආහාර පානවලින් සංග්‍රහ කළා. එවිට නස්රුදින් එම කෑම තම ඇඳුම් අතරට දමන්නට වුණා.
2: මොකද්ද ඔබෝය කරන්නේ? කෑම නොකා ඇඳුම්වල තවරාගන්නේ ඇයි?
3: මං මේ කෑම මගේ ඇඳුම්වලට කවනවා. මේවා අයිති මට නොවේ, මේ ඇඳුම්වලටයි.
1: නස්රුදින් කීදය තේරුම් ගන්නට නොහැකිව සේවකයෝ මුහුණින් මුහුණ බලාගත්තා. එවිට නස්රුදින් පැහැදිලි කළා.
3: පසුගිය සතියේ මා මේ වගේම සාදයකට සහභාගි වුණා. එදා මගේ ඇඳුම් පැළඳුම් දිහා බැලූ සේවකයෝ මට හිඟන්නෙකුට වගේ සැලකුවා. නමුත් අද මම ධනවතුන්ට ගැලපෙන ඇඳුම් පැළඳුම් වලින් සැරසී ආපු නිසා නුබලා මට රසවත් ආහාර පාන පිළිගැන්නුවා. දැන් ඉතින් මේ කෑම බීම අයිති මට නෙවෙයි, මේ ඇඳුම් පැළඳුම් වලටයි.
4: ඇත්තරම මේ සමාජයේ පුරා දුවන බොරුව වංචාව තමයි මේකෙන් දිස්සෙන්නේ. අපිට අර අපි කියනවා සෝබනේ, අපිට මේ උජාරුව පූචානම අපිට පෙන්වන්න පුළුවන් නම් අපි මේ සමාජයේ වැදගත් මිනිස්

0: විදිර මේ සමාජයේ වර්ධ ගන්නවා නමුත් නමුත් අපි හිස් පුස් මිනිස්සු මිනිහ මිනිසෙක් තමන්ගේ තියෙන වටිනාකම නිර්ණායකයේ වෙන්නේ වටිනාකමේ නිර්ණායකයේ වෙන්නේ තමන්ගේ තියෙන ಗುಣධර්ම සහ මනුස්සකම තමන්ගේ ಗುಣධර්ම සහ මනුස්සකම තමයි නිර්ණාමිකයක් විදිහට මේ සමාජය තුල සැරිසරන්නේ ජීවිත කාලය පුරාවට සැරිසරන්නේ නමුත් ඒක නෙවෙයි සරල සිල්ලර සමාජයේ තියෙන සත්‍යය ඒ සරල සිල්ලර සමාජයේ තියෙන සත්‍ය නම් නවීන වාහනයකින් ඇවිල්ලා පොෂ් කාරකින් ඇවිල්ලා බොහොම ලස්සනට ඇඳලා පැලඳලා බහින්නකොට ඒ මනුස්සයර තියෙන පිළිගැනීම අර හොඳට උගත් ඉගෙනගත් බුද්ධිමත් මහාචාර්යවරයාට නැහැ. ඉතින් ඒක තමයි මේ සමාජයේ තියෙන යථාර්ථය. මේ යථාර්ථය තමයි රංජිත් කතා කළේ. එහෙම නේද?
1: ඔව් යථාර්ථය විශේෂයෙන්ම අපේ ලංකාවේ ලංකාවේදී ඔස්ට්‍රේලියාවෙත් නැත්නම් නැහැ කියලා කියන්න බෑ. නමුත් ලංකාවේ විශේෂයෙන්ම බාහිර පෙනුමට දෙන සැලකීම ඉතාමත්ම ඉහළයි. ඒක පොඩ්ඩක් නෙමෙයි කුඩක්ම බාහිර පෙනුමෙන් මිනිස්සු මනින එක මේ මිනිස්සු මැනලා ඊට පස්සේ මිනිස්සු අපි ඒකට කියනවා මේ මනෝවිද්‍යාවේ වෙන වචනයක් මේ තදාත්මීකරණය කරන්න යනවා. තමනුත් ඒ තමනුත් එතන ඉන්නවා කියලා පෙන්වන්න හදනවා. එතකොට අර හොඳට ඇඳලා පැළඳලා සාලිය කිව්වා වගේ කාර් එකකින් ඇවිල්ලා එහෙම එන කෙනෙක් එක්ක අඳුරනවා කියලා කියන එක තමන්ට ලොකුකමක් වගේ පෙන්වන්න හදනවා. ඒ ලොකුකම ඇත්තටම තියෙන්න ඕන තැනට නෙමෙයි යොමු වෙන්නේ. නමුත් මෙතෙන්දී වෙන කාරණේ තමයි මෙතෙන්දී අසාධාරණයටපත් වෙන කොට්ටාසයක් ඉන්නවා. ඒ සාධාරණයටපත් වෙන කොට්ටාසය තමයි නසුදීන් බොහොම පැහැදිලිව කිව්වේ මම දිලින්දෙක් විදියට ඇඳගෙන ගියාම මට සැලකුවේ මෙහෙමයි කියලා. එතකොට බොහෝ වෙලාවට සමාජයේ වැඩිපුර කොට්ටාසයක් ලංකාවේ ඔය කියන විදියට ඇඳ පැළඳගෙන එහෙම යන්න පුළුවන් අය නෙමෙයි. එතකොට උන් දිහා බලලා ඔවුන්ට සැලකීම වෙන විදියකටයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ කාරණේදී රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න ගියාද වෙන කොතෙන්ට හරි ගියාද ඔවුන්ට වෙන්නේ තුන්වෙනි පන්තිය සැලකීම තමයි. නමුත් මේක යම්කිසි ප්‍රමාණයකට වෙනස් වෙලා තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නැහැ. එතකොට එක්තරා පන්තියක් හැම වෙලාවෙම මේකෙන් තමන්ට අනවශ්‍ය සැප පහසුකම් ලබා ගන්නවා. එතකොට පුනරුද රජයේදී වුණත් ඒ රජයේ ඕ ඒක බලයට පත් කරන්න ඕ එහෙම නෙවෙයි. ඊට විරුද්ධව වුණත් යම්කිසි සමාජ පන්තියන් නියෝජනය කරන අය මේ රජය හරහත් ඔවුන්ට ඕනෑ කරන දේවල් කරගනිමින් සිටින බව පේන්න තියෙනවා. සල්ලි
0: පැහැදිලිවම
1: ඒක සිද්ධ වෙන්නේ මේ ඒක සිද්ධ වෙන
0: බලය සහ මුදල් මත.
1: ඔව් නෑ බලය සහ මුදල් මත සිද්ධ වෙනවා. නමුත් දැන් ඔය ඒකට සලකන පුජ්‍යලයා තුල යම්කිසි විදියක හිනමානයක් තියෙනවා. ඒ හිනමානයට ඔහු යටත් වෙනවා නැත්නම් මුදලට යටත් වෙනවා. ඉතින් ඒක නිසාවෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. නමුත් මේක අපි ගුවන් විදුලියක් විදිහට මේ කාරණේ අපි මතු කරන්නේ මෙහෙම නොවිය යුතු නිසා. මේක අපි අඳුර ගන්න ඕනේ. අපිට පුළුවන් දේ අපිට යම් කිසි දැන් අපි රැකියාවක් කරනවා නම් ඒ රැකියාව හරහා අපිට අධිකාරී බලයක් ලැබිලා තියෙනවා. ඒක ලැබිලා තියෙන්නේ ඒ රාජකාරී කරන්න මිසක් වෙන නිර්ණායකයන් අනුව මේ රාජකාරී එක එක්කෙනාට එක එක විදියට කරන්න නෙමෙයි. ඒක නිසාවෙන් නිරන්තරයෙන්ම ලක්මිහිර ගුවන් විදුලියක් විදියට මේ කාරණේදී අපි හැම දෙනාටම එක සමාන සේවයක් රාජ්‍ය සේවයෙන් සහ අනිකුත් සේවකයන්ගෙන් ලැබිය යුතුයි කියලා විශ්වාස කරනෝ ඒ වෙනුවෙන්ම අපි පෙනී සිටිනවා.
0: පැහැදිලිම අපි ගරුමුණ දක්වනවා. ඉතින් අපි ගීතයකට යමු නේද? හරි රංජිත් ඔන්න

0: ඉතිං පෑ දෙකක කාලයක් අපි දන්නම නැතුව ගෙවිල ගියා මේ අපි හිතනවා ඔබ සතුටු වෙන්නේ නැති කියලා සාලිය මොකද මේ අපි අසන්න
1: ඉතිං අපි නෙවෙයි මේකේ අවසාන තීන්දු තීරකයා මේ අසන් අහන අසන්නෝ ඉතිං අපි අපේ මතවාදයේ අපි මුදා හැරියා ඉතින් ඔබ අපේ මතවාදයත් එක්ක එකඟද ඒක නැද්ද කියන එක තමයි අසන්න විදිහට ඔබ අවසානයේ තීරණය කළ යුත්තේ. ඉතින් අපිට අපේ රේඩියෝ වල අනන්‍යතාවයක් තියෙනවා. මේ අනන්‍යතාවය තමයි මේ රංජිත් මම දෙන්නව මේ ඉදිරියට අරන් යන්නේ. මේ අනන්‍යතාවය අපි හැමදාම රකින්නවා. අපි අපක්ෂපාතී ගුවන් විදුලියක් විදිහට අපි 2005 පටන් ගන්න අපක්ෂපාතී ගුවන් විදුලියක් විදිහට අදත් අපි අපක්ෂපාතී ගුවන් විදුලියක් විදිහට මේ ගුවන් විදුලි වල තියෙන මේ මේ නෛතික රටාව ගුවන් විදුලියක තියෙන සම්ප්‍රදායික රටාව අපි එහෙම් පිටින් ආරක්ෂා කරමින් මේ ගුවන් විදුලිය ගෙනියනවා. ඉතින් ඒක තමයි අපේ වටිනාකම. අපි ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි කාගෙනවත්.
0: ඔව් ඉතින් අදත් මැදිරියේ සාලිය ගලප්පල්ති ජගද්දී දිරිසිංහ රොෂාන් මිහිඳුකුල සමග මම රංජිත් පීරසිංහ ආයිබෝන් කියනවා ලබන සතියෙත් අපි හමු වෙනවා රැඳී සිටින්න අපිත් සමග මේ ගීතයෙන් අපි ඔබට අපි යන්න යනවා